නුවත එකලාගේ හෙද්දවි තකතීග තෙරෙන් එකලාගේ ධාතු ෆුලන් අංහින්දරින් හිප්පවා තියබෑ මීහුන්න ෆිරහෙන්දරින් හාස කුරගකම හීකුරණී හියේ.

අධිකියත ඒවරෙන් බුණුවේ තිමම්මෙන්ගේ කාබෆයින් දීනෙක්ගේ මතිගා වනිකුම්. තිමම්මෙන් හමකශවරුන් දුෂීමුයි. අධි හමකශවරුන් එවරෙන්ගේ අසරුතවගේ මතිගා තිමම්මෙන් හිඟනීයේ.

තිමන් රස්කලාන්ගේ ඒවුරෙන්ගේ කිවයි බදලු හිප්පෙවීම සහැ දොගුකුරා මීහුන්ගේ නිමුම් වනී කොම් ෆදයකුන්කං කලේගෆානු දෙකවඩාගන්න වාශේ.

අද කීං හෙයියේ මිහිර දෙර නිකමෙති මීහාය වුර එබහී මූසාගේ ෆාන වුර තිමම් මා මොඩෙ ඒනයි දක්කා වාහක බයං කොද්දිනමා ගෑ විෂ්ණු කුරවේ මීහිකේ.

අදි අයිසාගෙෆාන් ෆාලු වෙගෙන්වා හැකිතකාගෙන් වඩාගෙන්නවි හිඳු එකලේගෆානු විදාළුවී හමකශවරුම් තියබෑ මීහුන්ගේ ගාත තිමං කලේගෆානු මි වඩාගතී හැක්මතායගෙන්නේ අදි තියබෑ මීහුන් එකන්තකාමෙදු ಖಿಲಾಫ್ವಾ ಬೈ ಖಂತ ತಿಯಬ ಮೀಹುನ್ನ ಬಯಾಂಕೊ ದೆವುಮಠಕೆ ಫಹೆ ತಿಯಬ ಮೀಹು ಅಲ್ಲೋಹ ತಕ್ವಾವಿರ್ ವಾಶ ಅದಿಥಿಮಂ ಕಲೇಗ ಫಾನ ತಿಯಬ ಮೀಹು ಕಿಯಮಂ ವಾಶೆ.

තිමන් රස්කලාගේ එවරෙන්න්නකං අනියායෙන් නුකුරබ්වමේ එහෙනෙක්කමකු ෆාෆ කුරුම්ගේ සබවුන් අනියාවෙරින්කම් ගාවී හම එවරෙන්නේ.

එවරෙන් ගොවානෙත ඒ මාලිකුගේ ෆානේ තිමම්මෙන් මරු ගෙන්ඩවුමක් කලේගේ ෆානුගේ වෙරි රැස්කලාන්ගේ හදුරත දන්නවා දෙවාශ. එ කළේගේ ෆාන විදාළවානෙත හමකශවරුම් තිය බෑ මීහුන්නේ අජාවුගා දෙමිතිබේනේ බයකි.

0: දිරුවනී වෙස් අදි මරුගන්නවනී වෙස් හම එකලාංගේ එයි තියබෑමී හුන්ගේ වෙරි රස්කලාංගේ අදි තියබෑමී හුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාංගේ
1: بل هم في شك يلعبون
0: أدي كيت إورين شكو كمجا كولي كولي تبه

අදි කඩු එයොයි ගුත එබහී එක් කඩු ඉරුවවෙවි ගොත හිමේෙන් කමායකු දූකොල්ල වාශ් හමකශවරුම් එවුරෙන්නේ ගරගු කුරවානේ ලෂ්කරකි.

දෙබෑ මීහුණන් අන්න ගෙල්ලුන්ත කායි හදාගත කී බයංකො කොලකුන් ලාකටින් හුරිකමෙන් නොනේ හුරිහා පිරිහෙනුන් ශකවා කුරාතී පෙන්නනී අඹීන්ගේ නොබෑකමට අංහෙනුන් රහේරණී පිරිීන්ගි අනියාවිරිකමුනේ මිහුරිහා කමේගේ අස්ලු සෝභකී ඉතුරු කෙරෙගවාන බයංකුරබා ඉංගෙවි මින්තකායි තරහද්දත දූකො දෙවේකමෙ එගුත්තවගා හම විහාරවෙස් පෑතිය සාවිත් කොල්ලුම ශකවායායි අනියාත නැති එක්වරි කමයි වෆාතිරිකන් අතුවේදා හුට්ටේ ඒ මිස්තකුන් නෑ එමිහා මොමින්තකුන් වාකන් කරවරී එබ්බනු එබ්බවා මීහුන් කමුගේ හම එබ්වෙස් මීහකන් එමිහාගේ අහාගේ මුදලුන් හිතම්ෙ කුඩ එති පුකෙන් නමොස් එ අහා හිංහය කොෆ්වා දිංගෙච්චෙ මෙනුයි හදාදෙන් නොවාහුට්ටවේ එයින් හෙයාලා තිබේටවේ අවුරෙන් පැයි මෙබස් ඉබෑ ෆින් හෙජ අදවා බොඩු කුරවි කදාකෝ ඉබස්වාමීන්ගේ හෙකිවේ ඔඩිගන්න

0: నజ్రానికి మక్కాయిన్ హైమర్ హల్గి దుర్మిన్గా యమన్కర వి ఫరాత్గా ఉన్న వరబడు రహకేవ్ హజ్య తిన్ గరియాగ మచ్చన్ ఇర ఇఖ్లీగిం బే మీ వఫ్దు మీహు మదీనాయన్ అరాగిన్ మస్జిదు నబవీయన్ అయి అసుర్ వగుతుగే మీ బా మీహు మిస్కిత వదే బైతుల్ మగ్దిసాయి దిమాయ కుర్మత్లాగిన్ నమాజ్ కురాన్ ఫిరము అస్హాబ్ ఏకలుం ఇకం మనాకురవ్వాన్ గస్తు కుర బితనా ఇతురు ఇక ఇగ్ఫాన్ హదీస్ కుర వియే ఎమీహు నమాజ్ కురాన్ తిబ్బదేరు అది ఎమీహు మిస్కితం ఆ హిందుగా తిబీ వర రీతి ఫర్ఫేరల్లా నజేజ్ ఫేర్ అతుగే ఇంగిల్తవుగా రనుగే అంగు ఢీత్తం హుట్టే సుదామాయ సులాల్లి ఇతురుకే ఇగ్ఫాన్ ఎమీహు ఎఫద గుత్తుగా తిబిగిన్ ఎకుర నమాజి కులోమ దూకురవి ఎమీహు ఎకుర బాతి గ్రంథక రుస్వాగిన్నె నూనె ఎబ ఎమీహుని దీనాయి మెదుగా వాహక దిక్కుమ సుల్హవిరి కముగా అమాన్ ఎదిగిన్ ఆ బయకముగా ఉమం ఎమీహు ఎ మిస్కిత్గా హుర్మెత్తిరిక మట్టగా కురాం ఫిట్టి ఎబ ఎమీహు అళుకమై హుట్టువాదా సిస్సా జిబ్బుమం ఎమీహు హిత్త గోసుదానే కమట్టకే దెన్ ఎకుల నమాజక ఫహుగా ఎమీహు ఇతురక ఇఫాన విద్మగ్గినా రివేసి దూరితకాయి కేరి పేరాంతకి నెరుపువే మీ దూరితవుగా ఒత్తరు ఒత్తరుగా సూరతకి హుట్టే ఇతురక ఇఫాన్ ఫేరాంత కబూల్ కురవ్వా ఈ దూరితం ఎమీహున రద్దు కురబాఫియే తింక ఇఫాన్క తీతకిచ్చి బేనుఫ్రెండ్ నూనె హదీస్ కురబియేవి దింగ బామి హునాయి ఇస్లాం దీన్ గవాకులు దక్కవ దీన గవా దిబున్ దన్న ఎఫువే అల్గున్ మెంబిస్ మితివి ఎమ్మె రగలు దీనికే కలిగ్ఫానుగే మా కురీగా అల్గున్ మితివి బావాదిబి ఫొతకం ఈమాం బి ఇస్లాం మిగినే హదీస్ కురేబియే చెబామీహు మిహార్తి ఎవలే దీన్ థిం కమకట్టక రంగలు మనాకు చెబామీహుని ఇస్లాం కముగా ఉము బేరు కురే ఏ థింక వకీ చెబామీహు సదీబం అల్గున్ కులవమాయి ఊరు మస్ కివమాయి మైకెలాగి ఇవే దరికెలకు వాకమం ఎతిగాదు కురాకమాయి మీ తింకంతకే ఎమీహున్ దన్ను ఎఫువే అల్గున్ మిన ఐసాక్ ఫానాయి మెదుగా ఇగుతన్ ఎతిగాదు కురవెని ఇక ఇగ్ఫాను ఫద అనింగ్ ఇన్సానకు నువాకమ కలిగ్ఫాను అంగవాకమునే ఇక ఇగ్ఫానకి బఫా కలికాయి నుజా ఉఫితను బే కలికే అది మరువెఫా ఉన్న తగతి దిరువా ఫురాన్ అళువే మిహింకియా మిబాసుగే జదల్త కురాన్ ఫరా ఎఫువే మితంబుగా ఇతరుక ఇగ్ఫానుగా మచ్చ మిలియా దియాయ బావాది బాఫియే إن مثل عيسى عند الله كمثل آدم خلقه من تراب ثم قال له كن فيكون من آياتك إكلي جنبا معنا يكي مارس كلانك حضرتك عيسى كفانوك مثالك آدم كفانوك مثالك أي بس ودين حد وافا إنسانك باتي وحي كربي ما إنسانك بي بيك لك بفاك لك أدكي تم ماكم لك وسنوه إكمك تيباميهم يكي كلانك ذلك كمك نهدته من آيان إميهنك كيادي بافا అనిన్ ఆయస్ కియా దివ్వా ఏ ఆయసుగా ఇగ్గు మతీన్ ఎమి హున అంగవాహియే ఏ ఆయసకి ఫమన్ హాజ్య కఫీహి మిన్ బౌది మా జా అక మినల్ ఇల్మి ఫగుల్ తాల నదు అబ్నా అనా వ అబ్నా అకుం ఇలా ఆఖిర్ ఆయ ఇక ఇఫాన్ ఎమి హున హదీస్ కురేవియే ఎమ్మె రంగలే తిమన్ కలి ఇఫాన్ మీ దావా కురబ్బనీ తిమన్ కలి ఇఫాన్ మిహునేవి హగ్ గొత్తుగా రంగలు దీనుగా కమరే తియబామియం తియ దావా కురనీ తియబామియం తియ తివీహమ ఎగొత్తుగా కమరే ఏం వీమా ఎమ్మె రంగలు ఇన్సాఫకి మే తిబామీహు మిస్ తిబామీహు అహుల్ బెరిన్నాయి అన్నారు తివం కలి ఇఫాను సమ ఇఫదాయి నుకున్నా ఫ్రీమే మిహింగ్ ఆయస్ తిబే దెమ్మె విదాలు దెబ్బి ఆయసుగా ఇఫదాయి దిబామీహు కుర బాసు గొత్తిగా తీ బయక మేకలాగి రానే దెబ్బా హజా కురవ్వాంగ్ ఇకలాగి కిబే దువా కురానియే ఇకమ తయారుగి మాధవ హిందు అన్నారు దెంగ్ ఇబామీహు ఇబామీహు ఫేరి గొస్ మిఖవా మెదుగా మషురాకు బునఫూవే ఇకలే ఇఫానకి నబీయొక్క దేన దిన తిబెగిన్ ఇకలే ఇఫానుకి దూఫ్రుం ఏ లానే దిబిగన్నా కరే నువానే ఏరుం అహుర్మిన్ వాణి అహుర్మిన్ ఎముడి గౌంగ మెచ్చబడు హజాకిన్ హోదాగి బేహుకంగే అహుర్మిన్ కురా దువాయకుం ఇక్కడ ఇఫానకం ఇబ్బిస్ అసలు నుకురానివి దెంగ్ అనిదు హిందు ఇబామీహు మిస్కితం అవుమం ఇతు రసూద్ ఇఫాన్ ఫాతిమతు ఇఫానాయి అలీ ఇఫానాయి హసన్ ఇఫానాయి హుసైన్ ఇఫానాగిన్ ఎమీహు తిరే నుకుమడాగిన్ ఫియే ఏ నుకుమడాగిన్ నువాతన్ దిఫా ఇబామీహు ఎమ్మె బడు ఉస్కుఫ్ ఇబామీహు నఫియే కజేనేవే నికం విస్నారే ఇవే కజుంగి తిరేగా దువాయి జాబ్ నువానే కహజ మోణం హురిహం ఇకకునువే దింగ కలిఫాన్ ఒడాగిన్ ఇటీంద ఒడాగతుమన్ దన్న ఎఫువే అగుణమెన్ కలిఫాన ఎక్కువ దువాకం ఎ దువాగ సోబం హగ్ హోదా కరే నెతీమే అగుణమెన్ ఎదిని కలిఫాన జిజియ దీగిన్ సులహాగా తిమ్మసే కలిఫాన్ దీన వన్నానే మీహక్ వన్నానే ఇరకుం వనుమ ఒయదాని సాయి దెమ్మి బామిహున్ రుహును మగున్ జిజియ కరారు కురబా ఫెక్కులు దీవా నిమ్మాఫియే జిజియ మింబరకి కొమ్మె రజబ్ మహకు ఎంహా సిద్మాయి కొమ్మె సుఫర్ మహకు ఎంహా సిద్మాయి కొమ్మె హిద్మకాయి ఎక్ ఉక్కాయి రనాయి దెన్ ఎమీహున్ దన్నో ఎఫువే అల్గున్ మిన ఎక్కువ మీ అహరు జిజీ నగాన్ అమానే తిరిగి ఫోను బారే మిహిన్ దె నీవా ఎమీహున ఎక్కువ అబు ఉబేదసు ఇఫాను ఫోను వియే మీ మీ ఉమ్మతి అమానే తిరియాయ హదీస్ కురవియే ఇది వహుసురే కది ఇఫాను అమీనుల్ ఉమ్మతి నంకి ఏం ఫిరిజే దే తమీము దారియా ఇక ఇఫాను అరివుగా ఆ మీహుంగే వఫుదు మిబా మీహున్ నకీ షామ్ కరాగ బైకే نصرہ دینگا تیبے بیکے می بامی ہوں اتو رسول دو اگفانو خبر آہا اسلام ویگن اکا اگفانو کے فاہمان پر دشمن آئیے وے فاہے می بامی ہوں اتو رکا اگفانو کے علیہ دفاع رکوائے وے فرطان فارو آئی اتو رکا اگفانو ہجرے بڑا گتم کے کری گا مکہ گا ہنوانی کرے وے آنے فارو آئی ہجرے بڑا گن مدینہ گا ہنوانی کرے وے مکہ گا ہنوانی کم می بامی ہوں آئے فارو گا اتو رکا اگفانو کے علیہ دنے ویے کری اگفانو کے بیرکن ہنگا دوا ہوں تیمان میں شام کرائیں بینکولے دیبوں فیکولے دیبوں ادھمے مہین دے نیما حدیث کرے بیے ایم رگلے تی بامی ہم ہتابا تنے کی واہ کے انسوال کرا شوی دیم می بامی ہم اکوامی دو مشورا کفا تمیم ویدار بیے بیت المقدس کی واہ کے دنو ما اننا شوی اکر اکوان کاری ہو گاوا می ہم کرے ابو ہندے کیون می ہک بنفیے تی ای می ہارو عجمین رسکن کرا تنے می ساہیتا کو عربین رسکن کرا تنے کا بدانے تیہن دنو ما بانیوس ابیکائی لائق حساب کرنے دین ابامی ہوں گے مشورہ ہے فوگا دن نبی بیت جیرون ہے کیے کل رہی گوا کے میتن ابامی ہوں گے دیوم گے فکر دیو با فکر گا ابو بکر عمر عثمان علی میتر بے کلیوں گے ایکی ثابت کرو بافا دیبا فی ہے می فکر دیبا فا حدیث کرو بیئے تیم کل اگفان یسری بک ہجرے بڑا گے خبر تی ابامی ہوں گے لیبون ایلکم ادی انہا رہے می کمن تکا اترو کل اگفان مدینہ بڑا گے خبر لیبون می بامی ہوں دیوان فارا فیوان پر دشمن آئے تمیم الداری اترو کے اگفان غریب کا دجاج گواہ کے دینے بھی مدت رو گئے فہے تمیم الداری اترو کے اگفان غریب کا دینے بھی کما رواوگیم بے الگن میں شام کرائے کہ بند رکھوں این رکھا دیوما کھوڑا نوکن عراف رائے گن رینکو بسارے جہی کھرگنڈائی فہے نا بہی جے دن اتد دواہ کفہ ناگن کس لگی کھنمیت کا جزی رائے کرے دن ارسا فہبائے گن فنجی بے تو رینکو ایکی اکچکا کہری پڑا پاہو انسانی کا جا اچکا ہی لائے گن دن الگنمن تی ای کاکو ہے مرسو کے خبر کی کبا ہے اہی ما بنے فی ہے تمنا ہے کی جسا ستے تی بامی ہم اجمائین رسو تیرے ہیں اراجنی کو خبر ہوں ایدانے دن ابری جمائے گوز فیونی ورہ ورگو دے گتکن حیر کو کستر علاپا اوی خائبا بڑو میہ کے اے میہ کو الگنمن دیکھ فا افجن تیلی گن فا گواجی ہے تی بامی ہم نکی کم بائیں ہی جو الگنمن بنے فی ہم ہے احرمن نکی عربین کے باقی ہم ہے اے میہ بنے فی ہے عربین کے نبی جا میہ رکبا ہے الگنمن بنے فی ہم ہے ایبا علوب ہے ورق جنمی ہم ایمان بس بجے ہم یہاں فم ماگن فا بنے فیے آن آن رنگڑی ہم تیا گوتے دن بنے فیے زعر ہے کیے فنگل رو یہاں رکھو باہی جے اگل میں اتانگوا کا خبر کریمہ بنے فیے بیسانو گا میہاں خدر ہو رہے ہی جے اگل میں آئے کے بنیمہ تیلوی گن فا بنیے تیبیرے تیبیرے اہورم ویلن ارکم ملی دنیا کہا دانا میں طیبہ نون ہا تنکن ارا دانا میں دن اگل میں ارکم آرکم فنجاگن فراگن شام کریں اتوی جائیں مجھے تمیو داری میواہ کا دنیما اکر اکفان مسکتم میستکن اتریان نروبا اکر اکفان اکر اکبان میواہ کا میستکن نن ابو آفا حدیث کرے بیئے طویبات کی مرسے امیہ کی ای دجالی یقول المترجم مگن تکی اتو رسول تو اکفان کا معجزات کم گئی آئی تمیو داری کی کرامت کم گا ومگ ارسکائی امیہ کائی زمان کا امیہ نا دکو آفا ادھی عددان غائب کرو بافا ومگی درکم نونے بڑے تھی کڑو کڑو نائی اگم گے بڑے تھی جنگلین اجن ڈرسائی می ہونا فیرم ادب سننی آوے آوے کم گا وما کی شکن ہونا کمیں نونے ایچے فننام بھی وقت کائی زمانیں آومن ایچے فننی ہے علیف ہا سیرت گا حلوینیم بنو باتے سلامائی صلی اللہ علیہ اتو رسول دو اکفان مکہ ہپا گرائی سنگا کہ می ہون اکل اکفانا کیا من تیر بے بودن با لیون دن عربین گے میز تکن اتو رکل اکفانا کیا من بے اسلام دین قبول کری بے بیان اوس اوہ رہے اہم بیما فرائے فراتن وفد تب ود ود گن آئیے وے فرائے تغیی فنہا گے وفد آیا واہا کا میگے کری باب گا اس وہنگا جے وے عامر بن سعوسات ونہا عربین گے وفد نبا امیوں گے ورین نکن آئی عامر بن طفید وکی ہے میہ کائی عربد بن قیس وکی ہے میہ کائی جبار بن سلمہ وکی ہے میہ کائی وے می عامر بن طفید کی میگے کری گا منم گا ننگے نون عامر نونے وے فرائے مبا امیوں گے آئی اتو رسول اللہ فانائی واہا دکا گن کم سلحہ ہود مرے میتی میون کی ورا قدر ہو تیمی ہے کہ ورا مسن دی میہ میں می با میہ ہو قوم کی وس ورا بڑو قوم کی فہم می با میہ ہوں اترو کے لیے فانا یواہ کا دکا اسلام دین قبول کرو نون اے صلح ہے نو دیکھ کے بھی عامر بن طفیل دے نبی ہے تیمن اسلام میں قوم کے میہ ہوں تی دین ان ابرما تیمن مسکے کرا ہری کا لیے فانا فوگا ویری کن تیمن نا دے بو نے حدیث کرے بھی ہے ویری کن کی میں کلاں امانت کے ایکن دیبا ہری ایکن دیبانے اڑ کرے ای تیمن کا لیے فانا کے کمیں نو نے می بس فرد رولی راگن دن اگینی قوم کے میہو کے گاتا رسا کسپا تائے کیا پا ہنگا جے مینا کے ہتگا ونی اترکے اگفانائی ہنگرام فرمے మిదియ మగవంతీగా వరబ్బడు బైగి జీ దునియే మొయవే అస్ అమ్ర అమ్రాఫా మలకుల్ మౌతుకమానమే నికం మఠా హమజే దీపజాటే హదాగి దక్కానమే గో అవుడి నికం మరువగి మెట్టిజే దెన్ అనే దెమియం రసదీమం గౌముగి మీహం బునెఫువే తెబా మీహం దియ కంతవ ఖబరకి కవాహియే అర్బద్ బునెఫియే మహమ్మద్ గుఫాన్ దక్కవనీ సుల్హే బివేనే బావతకు వాహకే నూనె మిహారు హితం అరే ఇక గుఫానాయ్ వాహక దక్కాన్ ఇంగిరు దున్య జహా నుదేవును కం దెరే మేం బునితా దివనే అభీదో ఏనా జమలిక మంతిగా దనిక గుగురి హోణింగ్ అలాఫా ఏనా మరువిజ్జేవి దెం వెరియకం గురి జబ్బార్మును సల్మాయాయ్ ఇగౌముగి మీహునాయ్ ఇస్లాం విజ్జోగోయ్ దిమాము సాగబస్ వడాగి వాహక సులామాయ్ సులాలిబి ఇతు రసూల్ ఇఫాన్ మిస్కిత్గా వడాగి మణికో బద్వీంగి వెరియ వరుగది జమలికి మతీగా ఆయస్ మిస్కిత్ దొరకొడుగు బంచి జమల్ తీరి గొప్ప మిస్కితం అరాగి ఆయస్ సులాం గోలాఫ నెఫియతి బామి తిరేగావా అబ్దుల్ ముత్తలిబ్ గిఫాన్ దరికరికి కొబాహియ ఇవే కదా మీ నెవియే విధాలు ఇతరు కలి గుఫాన్ కురిమతి పులుగా హీంది బ్రెఫియ అల్గుణ్ మీ అయ్యి కలి గుఫానాయ్ సువాల్ కొద్ది మరే అల్గుణ్కి బహుగి గదఫత్ కమాయి మెందుగా ఇచ్చిన హిప్పులుగా నుదేపారే ఎయి అల్గుణ్ మే జాయకంగా హీపులు కురబారు ఇతరు కలి గుఫాన్ హదీస్ కు ఎవియే కురాంబి సువాలి కురారు జిమాం కలి గుఫాన్ ఫోన్ వి మే కి ఆగిన్ అల్గుణ్ మే గిగాత మీ హక్వాస్ బబునియే కలి గుఫాన్ కి మా కలియాంగి ఫోన్ వి రసూలికి రసూల్ గుఫాన్ తియ్యి తెలికి జిమాం మ్యారిస్ కళ్యాంగ్ వజ్జు పొలట్ కా అగుండు అహమే హమ ఇక నాయక ఇగ్ఫాను ఎమ్మియా మిస్తంగు ఇగాత రసూల్ కమాగి ఫణు వీతో ఏ రసూల్ దాయి ఆయకి హమ ఎమ్మింగి గాత రిమాం మ్యారిస్ కళ్యాంగ్ రస్కం పొలట్ కా సువాల్ కురమే ఇక నాయంగ్ అగుండు మేం కొమ్మెర్ ఎకాయి దువాల్ ఫస్ నమాద్ కురాన్ అమూర్ కురే వీతో ఏ రసూల్ దాయి హద్దువా పుడుకురు ఇక నాయంగ్ గంధీ మునమే ఆయకి రిమాం మ్యారిస్ కళ్యాంగ్ రస్కం ప్రట్టగా సువాల్ కురమే ఇక నాయంగ్ అల్గుణ్ మెంగి ముసంది మీహు ఇకివే సుదగాయ్ నంగవా ఫగీరున దేవమ కలి గుఫానంగ్ అమరు కురవితోయ్ రసూల్ దాయ్ మ్యారిస్ కళ్యాంగ్ గంధీ పునమే ఆయకి అమరు కురవియే లిమాం మ్యారిస్ కళ్యాంగ్ రస్కం ప్రట్టగా సువాల్ కురమే ఇక నాయంగ్ అల్గుణ్ మెంగ్ కొమ్మె అహరకు ఎమ్మహు రోద హిఫ్మంగ్ అమరు కురవితోయ్ రసూల్ దాయ్ మ్యారిస్ కళ్యాంగ్ గంధీ పునమే ఆయకి అమరు కురవియే లిమాం మ్యారిస్ కళ్యాంగ్ రస్కం ప్రట్టుగా సువాల్ కురమే ఇకలాంగ్ అవగుణ్ మెంగ్ అమరుం ఎఫ్ఆర్ కాబట్లో ఇఫ్లగ్ హజ్జుమంగ్ అమరు కురవితోయ్ రసూల్ దాయ్ మ్యారిస్ కళ్యాంగ్ గంధీ పునమే ఆయకి అమరు కురవియే రిమాం అదే అల్గుణ్ మిదని ఈమాం విగిన్ అల్గుణ్గి మీహున దీన గ్వారే అల్గుణకి రిమాం మును సాధవతే దెమ్ మీనా కౌముగి మీహున్ గాతబడాగిన్ ఇస్లాం దీన గ్వాదబ్బా ఇ కౌముగి ఎమ్మెన్ ఇస్లాం విజ్జవ్వే అబ్దుల్ గైస్ వంగా మీహున్ గఫుదు మిబా మీహునకి బహురేనియ ఇకే కరాగ బైక మిబామియు గవిరియక గై జారూద ఇకే బేకలిక మిబేకలికి ఇ జమాన్ గఫెత్త కియవ ఇల్ము ఎర్వేగిన్ నస్రానియ దీన వన్నవాగిన్ ఉలువా బేకలిక మిబామియు ఆకం గా వని హిజ్రైన్ దియవ నహరు గై మిబామియు మదీనా గైస్ ఇతు రసూల్ ఇఫాన్ ఫావాన్ పుల్ దుఫన్ గా వగుతుగా జారూద్ వర రిబెతి లెమెన్ హదాగిన్ ఇతురుక ఇఫాన్ గరిఫ్ గా మదహ దెన్నవియ దెన్ ఇతురుక ఇఫాన్ మిహునాయి ఇస్లాం దీన్ గవాహకులు దిక్కము జారూద్ దినబీ అవుగుణ మెంబెస్ మీ కురీన్ ఉలెమం మీ అయ్యి దీనికే అవుగుణ మెంగ్ ఎదీన్ దూకొల్లు ఎవా ఫాఫియాయి మెదుగా ఇకమున్ దిరే నాన్న ఇకమ కలిగమాన్ జామీన్ ఓడాగన్నంతో అదీస్ కురబీ ఆయకే ఇహు ఉలెముగా దీనక బురే హే దీనక వణము ఇహు వెఫాహురిహా ఫాఫే ఫుహవిదాకమ జామీన్ హురీమే దెమ్మి బామి హుం ఇస్లాం ఇజ్జవ్వే అది మీ వఫ్తు తిరేగా అబ్దుల్లాహ్ ఇబ్న్ ఆఫిల్ అసజ్య వికే ఎమీహుంగే బొడకు అయ్యే మీనా కంతకుల గొతకి మిస్కిట్ దొరకొల మంచి జమల్త తిరికొల్లీమా బొడుంగ ఎమ్మెం ఫుమ్మాలాగే మిస్కిత వను మీనా మితాంగా హురే మిబా మీహుంగి ఖద్దాము గన్నవా జమల్తవు కంతం హం జస్సా రీతికో తర్తీబుకో బహట్టవ హదాఫా దతుర్కుల ఫేరాం బదలికో సాఫ్ హుదు ఫేరాంగా నజహెదిగి మడబడుం హింగాఫా ఇతు రసూల్ ఇఫాను అరిహం అతవేజే ఆయరు మీనాయకి ఇస్కొళం కూడ సిమహతురు మీహకే మీనా ఆయస్ ఇతరుక ఇఫాన్ సలాం కులోమంగ్ అఫోర్వాదీమా ఇతరుక ఇఫాన్ బల్దవా జిబుం ఏనా ఇస్కులాయ్ రూఫయాయ్ సిఫాగ్ మచ్చం ఇతరుక ఇఫాన్ బల్దవాఫికం విస్నాగిన్ దన్నవాఫియే ఏ మ్యారస్ కిలాంగ్ రసూలాయ్ మీయుంగి బేర్ఫుర్ హమకి ఫింబో గదా హదా ఇచ్చిపిస్ నూనె మీహా మీహక వని మీహాగి ఎమ్మె కుడ దిగుణవంత నూంతో ఎయి హితా ఇదులే హదీస్ కురబియే తేయి తెదే అది కజేకి బాగా మ్యాకిలాంగియాయ్ ఇకలాంగ్ రసూల రుస్వానే ది హసీలతి బట్టే ఎయి రుళిమడుకమాయి కంతక విష్ణా జాస్వే కంత కులవమాయి ఏనా దిన్నవి అల్హమ్దుల్లాహియే ఇకలాంగి అలుగనుగు ఇకిబాగా ఇకలాంగియాయ్ ఇకలాంగ్ రసూల రుస్వానే ది హసీలతి నమస్ లెబి కళాంగే దెమ్మి వఫదు మీయం ఇస్లామిగిన్ ఇతరుక ఇఫాన్ అరివుగా దిన్నవియే ఏ మ్యారస్ కిలాంగ్ రసూలాయ్ అలుగుణమే నకి వర దురు దతురు కొఫ ఆ బ్యాకీమ అలుగుణమే నాయ్ కలిఫానాయ్ దెమెదుగా అది కాఫరుంగి ఎత బయకు ఎవతివు ඒම් වීවා අනිකාවිස් හොරමැත්තිරි මහිගා නොනි නොවස් අවදවේනේ මිකමට්ටක ඔවුන්මෙන් මි ඉස්ලාම් දීනුගා තිබම රඟලු ෆුරිහම බස්ෆලකුන් කුරබානේ අමරුෆලක කුරබාර මිහින්ද නීමා ඉතුරුක ඉක්මාන් හදිස් කුර වියේච බෑ මිහුණන් අවරෙන් මි අමරු කුරනී මැකලායි කිවියන් ඊමාම්බිගෙන් තිබමට ෆෑ මැකලායි කිවියන් ඊමාම්බිගෙන් තිබමකී කුබෑකන් තිබෑ මිහුණන් ඉගේ හෙජ ෆෑ ඊම ඇරස් කිලාගේ මෙනුවී හග්ගුවකින් අලුකම වෙවේ කලේ කුණුවාක මතරයි මොහම්මද් ඉෆානීම ඇරස් කිලාගේ රසූලයක මතරයි හෙකිවිගෙන් තිබමයි نماز قائم کلومای زکات جنمای رمضان ما رود هفمای غنیما مدلیم فس باکولا ابا جنمای میر ادیت یبا میم بای اولای با باتو رات بوین دو کل لگن تیم بایی مین حدیث کوری بومن اشج دن نوافیه ای مارس کلان رسول آیو الگون میگ رکی ورفیس آب هوا نبا باجگی نرکی ایم بیما میها اتفاد بایلا علمان خود دی بیا وانی کتو مینا مین دنی انگتوگ انگیت لپا اگوش دکا بایو مین دنیوا اسرو کی خوان انگلیش فورتا فیکروا دیگر فور دکوا فا حدیث کرے بیے تیرم وانے کو تکی بوے نی میہ ورسے بوے گن انا وجدی گا کنی فاگین تدوی دبنگ ددر میہ کی کچما تی گا وس جہا پانے مین گم حدیث کرے بومن اتاں گا این ابا میہ گ بڑ کچما تی نیوا کول لافیے ای میہ گا تن ہینی وس اتوی جے می وی گو تکی ای کچما تی نیوا کول میہ کی کچما تی گا ای ہڑی لکھنا کی ہم حدیث کرے بی گتن لافا ہڑی لکھنا کی دیم می با میہ رنگل اسلام گین ہنگ جو ہے
1: ගඩු මිගෙනස්තනි කීරිත රසූලාග සීරත්
0: හොනෑපත් වංහා මීහුන්ගේ වෆදු නජිදු කරාගේ හොනෑපත් වංහා මීහුන්ගේ වෆදේ ඉතුරුකේ ගෆානුගේ අරිහන් අය මී සතර මීහුනේ මී තෙරේගා මුසෛලමතුල් කසාබ අය ඒගොමගේ මීහුන් එකදේගේ ගින්නනී කීමේ කල්ලා නිවාකු ගින්නේ එයි එනාගේ ගදර් එබා මීහුන්ගේ තෙරේගා බොරුකම නේ මීනා ඇස් ඉතුරු කෙරේ ගානා ඉවාක දක්කාපා දෙන්නේ බියේ අලුගුණ උලේ හිසාබ්ගේ නවීකන් අලුගුණ දෙබාරේ මෙහෙන් දෙනේම හදිස් කුරේ බියේ කජේගේ මිය ඔසිගණු එදේනේ නමොස් නුදෙපාපීමේ දෙම් මෙයා වෆුතුගේ මීහුන් ඉස්ලාම්ගේ රටන් ගෙජවේ මිදියම ෆෞගා මුසයදමත් නබීකම දවාකෝ මිස්තකුන් හල්ලාපි දන්නේ සලාමයි සලවැදි ඉතු රසූල් ඉෆාන් හයත් පුරුගා මි මුසයලමතුල් කසාබයි සජාහේ කියුන අංගනකයි දෙමීහුන් නබීකම දවාකෝ ගෙන් ඕනෝ අදි මි දෙමියුන්ගේ මෙදුගා දෙකොළ වෙරිකම් පෙටි හඟුරාම වෙයිපා අනිකා එ දෙමියුන් ඉඳේ මි කහල වරන් අජාබාපද හිනි අන්නානේ ජාතුවේ ගෙත්තාකන් ඕනු වෙව මි බෑමීහුම් බලිකුරේ වී අබූ බකුරු ගුෆානු ඛලීෆා කමුගා හඟුරාම කුරු බෑගෙන අදි යමන් කරෑගා අස්වදුල් අනසිය කියන මීහකුස් නබීකම දාවාකුගෙන් මීහුන බරන් අනියාකුන් ඕනු වෙව මීනා යමන් කරෑගේ සුනාගා ඉතු රසූල්ලා ගුෆානු ෆරෑප්ලුම් වෙරිකන් හුනේ බාසානේ කියේ බේකල්කයි හඟුරාමකෝ ඒබේකදකු ගතුලිකො ඒබේකදකු ඉන්නේ මාරි වෙති අම්බිකමලකයි ගදකමං ඉඳගණිගෙන් ඔලිනිකොන් එකවනා එනා බලිකුරබා ගතුලිකුරබාපිය මි අස්වදුල් අන්සි ගතුලුවි ඉතු රසූලා ඉෆාන් ස්වර්ගේ වඩාගි ආජාස් කම්පුලුගා ඔන්නනිකොනේ ඒවාහක ඉතුරක ඉෆාන් ඔස්සාව බේකදුන ඛබර් කුරෙබියේ මි ඛබරයගින් යමන් කරෑන් ආමිහුන් අයි ඉතුරක ඉෆාන් ස්වර්ග ගොඩාගත්තා තින්දවහුනේ අබූ මුස්ලිමුල් ඛෞලානි මිකල ඉෆානායි අස්වදුල් අනසියායි දෙමෙදුගා හි කන්තෝගේ වාහකයි මෂූර් වාහකයේ කෙවේ ඒ වාහක හදීස් රිවාකුරේ විගින වේකලු රිවාකුරේ බියේ ඒ වාහකය කී අස්වදුල් අනසි නබීකම ගවාසන් ආගේ මැච්ච වෙරිවේ මීස්තකුන් දීනුන් ෆිතන වෙරිකෝ කොළොමුගේ තිරේගා අබූ මුස්ලිමුල් ඛවලානී ඉෆාන් බලා ෆනුබා ගෙන්ස්ගෙන් තිබන්නායි කී මාරස් කිලාන් රසූලයාකම හිකිවම හේ දෙතින් පාරු අහා ඒක ඉෆාන් විදාලු විජේ කජෙක්තිය කියා එච්චිතිම කජෙක්ෆාන් කන් නොස් ඉවේ මිහෙන් විදාලීම බනෙෆියේ තියෙන් විය මොහමද් ඉෆාන කී රසූල් කුම්ගා හිකම හෙයේ ඒක ඉෆාන් ආයිකේ විදාලීම රුලි රෑගෙන් වරබඩු අයිෆාන් ගලෙන් අඳාපා ඒක ඉෆාන් එනාගේ අමරන් ඒ අයිෆාන් ගලු ඉතිරියන් ඉල්ලාපිය ඒ අයිෆාන් ගලු බොඩු කමුන් ඒක ඉෆාන් ඒ ඉතිරේ ගා ගායබ ජේ අඳ අඳාපා නියුණු ඉරු ඒක ඉෆාන් හම එක්කම විස් නොයි සලාමතුන් ඒ බහුන් නෙවිය මිකම අසදුල් අනසි හයරාම් විගෙන් ඔලෙනිකුන් එනාගේ වාග්විරින තිබීම බනෙෆුවේ ඒක ඉෆාන් අනිකා කන්ත කුරන් ඔලගෙන් බාණී බේසාරකම් ස්නේගේ මිරරුගා බහට්ටෑගෙන් කජේගේ නබීකන් ගොස් කොප්පානේ දෙන් එක ඉෆානන් ඉරරුම් ෆෑබන් අමරු කොෆියේ ඒක ඉෆාන් අල්හම්දුලිල්ලාහි විදාලු ඉෆා ඒක ඉෆාන් ජමල් වෙච්ච සවාරුවේ දතුරු කුරබාෆා වඩාගෙන් මදීනාන් අරා වඩාගෙන් ඉරු ඉතුරු එක ඉෆාන් සුවරුග වඩාගෙන් අබූබකුර ඉෆාන් ඛලීෆාකම ඉසුජේ දෙන් එක ඉෆාන් මස්ජිදු නබවිය වදි වඩාගෙන් නමාස් පුර කුරබාන් හුන්නෝ නිකුන් අමරු ඉෆාන් දෙක වඩාගෙන් ඒ යමනුගේ මීහකන් එංගි වඩාගෙන එක ඉෆාන් නමාස් පුරුම් අවදි වඩාගත්තුම අස්වැපියේ කජගිය කී යමනුගේ මීහකින් තායි එක ඉෆාන් ආදී යමනුගේ මීහකීමේ ඔමරු යමනුගේ කොණ්ඩරකුන් හෙයේ එක ඉෆාන් සනාගේ මීහකීමේ ඔමරු ඉෆාන් අස්වදුන් අනසි මීහකු වන්දා නේන්දිවාහක එහිම එමිහා කොබෑහිය එක ලිපාන් එමිහකි අරුගඩේ අමරුපාන් මෑරස් කදයාග වජුහපටටක අහමේ එමිහකි හම තියෙයි හෙයිය එක ලිපාන් හදවා පුඩුකුරේ කදාකෝය එමිහකි හ මී නිකවැති අරුගඩේ දෙන් අමරුපාන් එක ලිපාන් ගයකොළුගා හිප්පවෑගෙන් කොඩායි කොණුජස්සවා සලාම් කුරබා කීර්ති කුරබා මිකන් ගමී වර දිග ආකේක එන් වජපා දෙමීහුන්ගේ වාහකතකු මිෆෙන් හඩිකුරාකසේ අවර මෙන් වස් දෙ නුකරමය හති යමන් කරෑගේ තොයි වංහාගේ වෆ්දු සදාමයි සොලවැල්ලි ඉතු රසූල්ලා ඉගපාන් ගරිහ තොයි වංහාගේ වෆ්දෙන් අය එමීම තිරේග ගුබෑ සොතුමුණුල් අස්වදායි අදි එමීහුන්ගේ සාහිබ සෛදුල් ඛෛරෙව කිය වේකරිකායි වේ මිනාය සෛදුල් ඛෛරෙව කියනී මිනාගේ අතුගාවා මා බොඩු මාරි වෙටි මොළු ෆස් අහකටකය මේ සෛදුල් ඛෛලකි ඉස්කෝල ෆුරුන් නුහන බොඩු මොනු ෆ්ලයි හෙදිවරි හරි කොලයි ඉස්තරි රිවෙටි මා දීලති බේකලිකය එක දිගමන් එපද බොඩති අස්මෙච්ච සවාරුවකින් ඉන්න වායිරු දුරුම් ෆෙරුණීමා හීවනි හිමාරිගෙ මැච්ච බොඩු මීහකු සවාරුවකින් ඉන්න හෙන්නේ එයි එනාගේ හැබ බොඩු කමුන් නේ එක දිගමන් ඉතු රසුදෝ ඉෆාන් ගරිය බඩාගින් බද්දල් කුරෙබුම් හදීස් කුරෙබියේ අල්හම්දුලිල්ලාහ් එක දාගේ කලයේ මිතර ගෙන්නවා කලේගේ හික් ඉස්ලාම් දීන මඩුකුරබි කලාගේ කලේගේ කී කාකෙය එක ඉෆාන් දෙන්නේ විය අරුණ කී සෛදුල් ඛෛරේ අල්ගොනුගේ බෆේ කී මුහල් හිලේ අල්ගොනු අෂහදු අල්ලා ඉලාහ ඉල්ලල්ලාහ් ව අන්නක මුහම්මදු රසූලුල්ලාහ් යේ මෙන් දෙන්නේම ඉතුරු කේ ඉෆාන් හදීස් කුරබී අදි කීත කලේගේ ෆාන කී සෛදුල් ඛෛරේ මි බසුරුගේ මානේ හේවගෙන් බා සෛදේ මි ෆහුන් එක ඉෆාන සෛදුල් ඛෛරේ කී මෂූර් වෙජේ දින් එ බෆුදු එම්මින් එක්වා ඉස්ලාම් වෙජේ මෙබෑ මීහු මදීනාග කුඩ දුස්කොලක තිබේ දීන් දස්කො ගුරුවන් කියවා හදාගෙන දතුර වීමා එයා කොම්ම මීහක ෆස් උක්වාගේ රන් සෛදුල් ඛෛර බාර උකාගේ රන් දෙබ්බාපා ෆොනු බියවේ ෆැහමි ගොන් මතීන් අන්න කොම්ම බෑකම්ම ඉතුරක ඉෆානු දතුරු ඉකානායයි හදිය කුරබතිය මේ සෛදුල් ඛෛර ගුපානා මෙදුගා ඉතුරු රසූද ඉෆාන් හදීස් කුරේ බියේ අරබීන්ගේ මොළු මොළු මීහුන්ගේ ඛබරු ඉවඩාගින් හොන්නවනිකො එ මීහුන් ෆෙනි වඩා ගන්නවායරු සෛදුල් ඛෛර නෝනි හම කොම්ම මීහකු ඒ ඊ වඩාගන්නවා වරපුරේ හුන්නනී දර් දර්ජාගේ ඒනා හුරි ඊ වඩාගේ වරපුරේ මතී දර්ජාගේ මි සෛදුල් ඛෛර ආහාර වී මි දතුරු ඒනාගේ රස වඩාගන්නවා නිකෝ මගම තීගේ රදියල්ලාහු අන්හු අසේ අදී ඉබ්නු හාතිම් ඉතුරු රසූලුල්ලාහ් ඉෆාන් ගරිය වඩාගේ පාහක මී කුරි බාබුගා ඉස්සු හිඟජ්ජේ නුවේ මුරාද මංහාගේ උරුවත් ඉතුරු රසූලුල්ලාහ් ඉෆාන් ගරිය වඩාගතු මිකේ ඉෆාන් කුන්දතුවේ රසකෙලුනායි වකිවකින් ඉතුරු රසූල්ලා ඉෆාන් ගරිහ බඩාගෙන නෙවියේ මීනායිකී එනාගේ ගවුමුගේ සාහිබාය මීනා ඉස්ලාම් වඩා ගතුමුන් ඒ ගවුමුගේ වෙරිකන් දෙබ්බාපා පොනු බියේ ඒ ගවුමුගේ ජකෑ නිගම වෙරිකුරබාපා එනායා එක්වා ඛාලිදුමුන් සයිදිමුනුල් ආස් පොනු බියේ ඉතුරුකේ ඉෆාන් ස්වරුගේ වඩා ගති එක ඉෆාන් එතංගා හුන්නවලි කොටේ දිහේ සුබෛද් වංහා මීහුන්ගේ වෆුදු සුබෛද් වංහා මීහුන කීවස් යමන් කරෑගේ බයිකේ මෙබෑ මීහුන්ගේ වෆුදු ඉතුරුකේ ඉෆාන්ගේ අරිහන් ආයිරු එ මීහුන්ගේ තිරේග අම්රූපුර මාදී කරිබ් වඩාගතේ මිකේ ඉෆාන් කී අරබීන්ගේ තිරෙන් මෂහූර් ෆහුජවාන කියේ ඉස්කොලොන් නොහන බොඩු මීහෙමේ වර කුලදාන ලෙම්බිරියමේ මිකේ ඉෆානන් ඉතු රසූලුල්ලාහ් ඉෆාන් වර හේවපුල්කොන් හිටිවිය එගාර කුන්දතුන් හා මීහුන්ගේ වෆුදු මෙබෑ මීහුන කීවෙස් යමන් කරයි කබීලා එකේ ඉතු රසූලුල්ලාහ් ඉෆාන්ගේ කාපාපුරු කිලාබුගේ මෑකබද කී මි කබීලාගේ මීහි කෙවේ මෙබෑ මීහුන් කුර අඩ්ඩිය මීහුන්ගේ වෆුදේ ඉතුරු රසූලුල්ලාහ් ඉෆාන් අරියන් අය මෙබෑ මීහුන්ගේ තිරේගා වෙඩියකන් අයි අෂ්අස් බුන් ගයිසෙව කී මීහි කෙ මීනා එකී එකවුමුගේ සාහිබාය උමරුන් ලස්වානි මේ මෙබෑ මීහුන් මදීනායන් අයස් ඉතුරු රසූලුල්ලාහ් ඉෆාන් ෆෑවන් පුළු දුර්ම දාම්බුන් හිනා තෝහිරුවේ ෆුනා අලා හොන්දුලා රිවිත් ෆේරා ජෑගින් දියේ මී තිරේගා ෆර්ෆේරා ජෑගින් ති මීහුන්ස් වේ බෑමියුන් අයිස් මස්ජිදු නබවිය වදේ ඉතුරු ඉෆානුගේ මැජිස්ස ගොස් රස් රස් කලින්නන් අරබීන් සලාම් කර ආද මතින් අබායත ලොන මිහින් සලාම් කොෆුවේ ඉතුරු රසූල ඉෆාන් හදිස් කුරේ බියේ අවර නකි රස් කර කීමෙන් නෝනීමේ අදි කේත අවර නකි මහමද බුන් අබ්දිල්ලාහි එමිහුන් දෙන්නේ බියේ අවුල්මෙන් කජ ඉෆාන් ක හම දිමාය කජ ඉෆාන්ගේ නම්ෆලකු නුකිය අවරීම ای اوغل من عربین ادوای خلاف کم نون تو حدیث کو ربی اورین گے کنیت کی ابو القاسم امیون دینے بھی اے ابو القاسم کے فانے اوغل من کجے فانے سوال کلوما فروافا اوتی کون چ تو حدیث کو ربی سبحان اللہ یہ تی ہری کہیں ان گاس کا میون دکا اڑے ذات کے واہ کے اور نکی کہیں نکی میں نونے کہیں کمائی کہیں ان تی بہری نرکا گے اور نکی میں اس کے فون رسول کی میں emihun danwa fiye denfa ka ligwani rasulukan algun min denaganna huti konfa de kon toye mihin de nima mitage bimatin hilamubare nangwa fa hadis kure biye avre nakki ma ras kiyan rasulaka mitage tiye sikide mihin hadis kure ma eko ehidata ek ligwan ge acche pul ge tren tasbih tahlil ki afiye eba mihun kulli ka de shahade ki islam ejowe den hadis kure biye ma ras kiyan avre haggu dina ge fonu biye ali avre nga macha fote baba de biye ایف تکی ایگے فہتکن نوات کریے کن بیس باطل کمیں انہا کریں ایف تک نونے ایمیون دنی بیئے کا جگفانوں کا مات دو پروں ایف تن تنکولے نموس اگل منن ایبیون ایدموے دن اترو کے جگفانوں عوض بسم ویدالوی وصوفاتی سورے فٹوائیگن ورب المشارق میا اتائی ہمیں ویدالوی ایرو کے جگفانوں کے لیو پروں اورنو کارنا فدو کوفے پلائی ہمیں فیبا جیو ایبا ایمیون دنی بیئے کا جگفانوں تھی کیریت کربانی کا جگفان رسول کمائی فنو بھی کجانگ کی بیا بیرو پروں توے حدیث کو ربیے اکلانگے اہرم فنووی کھنڈی گے میافت سیداوے تونو ویگن واتید مہاکا گنوے اے مگون کس سالی آفینو اہرم نے کمک ایوی حلاکے وے اہرم نا مدگاوے سوحی کروبا فا وانی مفد اینوے وَلَئِن شِئُنَا لَنَذْهَبَنَّ بِالَّذِي أَوْحَيْنَا إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِ عَلَيْنَا وَكِيلًا إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ إِنَّ فَضْلَهُ كَانَ عَلَيْكَ كَبِيرًا میا ایتوگا اکلیگن با ماؤن ایتی من سوامین گے ایراد کروبا فینو کجے گفانا وحی کرے بھی ہاں تکیتی گندہ وافا ہوتی میں ایروں اگندی بھی تکیچا ہے امیدگا کجے گفانا بیگی دینے وکیتا کجے گفانا نو دکے ہوتے ہوئے ہمیں اکلائیں کی بیان ہوتی رحمہ بنتکن نون اہن کمی کجے گفانا کرنیتے ہوئے اکلائیں کی دیلت بنتکن کجے گفانا کے مچن نوہن بڑھوئے گئے ہوئے دن حدیث کرے بھی ہے فہتی بیامی ہوں اسلام بے جو ہے یہ میں بیامی ہوں نونے کے دنوا اسلام بے جو ہے ادھی امی ہوں لافا تی بھی فرفیران تب بیل افو ہے بارا ازدو شنوات وانہا امی ہوں گے وفدو می بامیون ویلی کان ای سرد بن عبد الله الازدی میکل یگوانه می بامیون اسلام موفقوگا سرد بن عبد الله الازدی میکل یگوانم می بامیون ویلی کان دبا با فونو و محدیث کرے بیے کل یگوانو گے اکو گاوا اسلام ناگی مشرکون نای ہنگرام کراتے می بامیون رتگوس جورشے کی رتای ہنگرام کو ایر فتح کو فوے تیرا یمن کرے حمیر و انھا گے رسرس کلم فونو وی وفدو ای رسرس کلم نکی حارث بن عبد کلاد کی رس کرے کای نعمان بن معافر کی رس کرے کائی حمدان کی رس کرے کائی می رس رس کلون اسلام گین اتو رسول اللہ اگفان گا علیہ وفد فنو بوے می بامی ہننا اکو گا اتو رسول اللہ اگفان اے رس رس کلون فنو بی فکول گی ترجمہ بسمی افہو می رس کلان رسول کما گین فنو بی محمد گفان گی کبین حارس بن عبد کلاد رائی زیر عین گی ویر نعمان رائی معافر رائی حمدان رائی می مائم میسمی ہننا انگمے اہرن تی بے فرنا تیز مگو دیکھیو کلان کی بیان حمد کرا میں اکلان گئی اکلان گئی منوی حق ویگن علکم میں بیوے ایدہ کو نوہ مارس کلان گئی میاں فاو دلنے تی بے فرن فرنوی رسولا اہرمین کی گاتن آئی اہرمین رومین کی بیون امری مدینہ رجوع وانی کر رہے اے رسول آئی اہرمین بدل کلائی مدینہ گئے فہے اینا کی رسالت اہرمین ادا کو تی بے فرن کے فراتوں خبر تنگ انگا ہے ادی تی بے فرن اسلام وے مشکنائی ہنگرام کربا باہا کا ایبا ہے ہم کر ورم مارس کلانگ اکلانگ تیدما کو تی بے فرون دک وای بی دین تی بے فرون بے کان صلح کو ربا مارس کلانگ کی بے رائے اکلانگ رسول اللہ کی من تیری بے نماز قائم کو زکاۃ ننگوا غنیما مدل کے فس با کو ابا ای مارس کلانگ کی بے رائے رسول اللہ انوری با کان دینے ایت گتی فنو با فرض زکاۃ ادا کو ربا لو با تے ادی انگ میں اورنگ رسول زی یزن کے ذریعہ کو زرعت کی علیہ فنو وافا وے ای معاذ بن جبلی عبد الله بن زيد مالك بن عبادة عقبة بن نمر مالك بن مرة ميميس فيهم ميميس فيهم تي بي فرون بس هيكون هيتو آره تي بي فرون بس زكاة آي اسلام نوي تي بي بايك جزي ننغوا اميس فيهم آي حوال كور بات اميهم كي اميرا كي معاذ بن جبل تي بي فرون اكاك انكاك خيانة تيري بي اكاك انكاك نكامت كوران ولي نوها داوري كامي هم يروانهاك امين نمي هيكون هيتو آره والسلام عليكم ورحمة الله وبركاته الف ها ساد حمدان ونهاگی وفد می بامیون ویلیکن ای مالک بن نمطه මීනායකී බරබ්බඩු ලෙම්බෙරීකෙවෙ මෙබෑ මිහුන් ඇස් ඉතුර සුරුදායි ෆානායි බද්දෙලිකුලයි ඉතුරුකෙදෙකුවාන් තබූකුන් එඹරි වඩා ගන්නවනි කොන්නෙ මාලිකපුුණු නම් තුවර ලිවෙච් ලසීදායෙන් හදා ඉතුරුකෙදෙක ෆාන මද හදනෙවේ දෙම් මෙබෑ මිහුන් ඉස්ලාම් බොමුන් එ මිහුන්ගේ මච්ච මාලිකපුුණු නම් තු වෙරිකුර බාපා ෆොනු බෑවියේ මෙබෑ මිහුනා මෙදුගා ඉතුරු රසුල්ලායි ෆාන හදිස් කුර බියේ හම්දානුගේ මිහුනකී රඟලු බයකෙවෙ නසුරු දිල්මවිස් අවස්වේ ගන්න අධි හඟුරාමයගා කික්කුරා බයකෙවෙ ඒ මිහුගේ තිරේගා අවතාදුන්නයි අබදාදුන් වේ අවතාදුන්නයි අබදාදු නකී වලීවිරින්ගේ තිරේගේ දෙදර්ජයගේ බයිකවේ ෆනර තුජෑබ වංහාගේ වෆදු මෙ බෑමිහු නකී කුන්දතු වංහාගේ එක් කබීලායකෙ මේ වෆදුගා අයි තේර මිහු නැවේ මෙ බෑමිහුන් අයි ඉස්ලාම්වගේ මෙ බෑමිහුගේ මුදලික ජකෑවෙ සිහිපෑගෙන නැවේ හදිස්කුර වියේ තියතකෙත් හිපෑගෙන් රටක් ගොස් තිය බෑමිහුගේ ෆගීරුන බහදෙටවෙ එබෑමිහුන් දෙන්නවියේ අගුන්මෙන් මිගෙනයි අගුන්මෙන්ගේ ෆගීරුන බහාදීපා අධි ගිනයි පාවරත කිච්චවේ අබු බකුරු ගුෆාන් විදාල්වියේ ඒ මැරස්කයන් රසූලයාවේ මි අන්නහා වෆතව තිරේගා මිෆද වෆදෙන් ඇකමෙන් නේගේවේ රසූල ඉෆාන් හදීස් කුරෙවියේ තෙරුමකී මැරස්කලයන්ගේ යදි කුදරෙප් ෆුගවා කමකෙවේ එකදාගේ බෑක්මීහුනන් හෙවකමකන් ඉරාද කුරබෑ ෆීයා එබැකුවේ හිත්තන් ඊමාන්කමත් තනස් කුරබා ෆසිය කුරබා ෆතේ දෙම්ෆෑ බෑමිහුන් මදීනාගා දුවස් කොලකු තිබේ ඉස්ලාම් දීනුගේ කන්තකායි කුරවාන් කියවා උරුණු දෙන් එමිහුන් රහ දීවන් ඔලගෙන් පිහිදුගා තිය බෑමිහුන් මිහා අවහත් රස රුජවනී කොංකමකු හේ එහෙවනීමා බුනිවාකි අහර්මෙන් අවහත් දාම් බේරුන් කුලා කමකී අහර්මෙන් ඉතුරු රසුල ඉක්මාන් ෆෑම්පු ෆෙරුණුකමුගේ වාහකයන් එරරුගා තිබි අහර්මෙන්ගේ ඉක්වානුන ඛබර් දී ඉස්ලාම් දීනුන් දස්වී කන්තකායි කුරවානුන් දස්වේ දීබුනු ඉල්මුතන් එමිහුනන් අවහන් එංගුමුගේ බේනුගේ මෙබෑමිහුන් මෙබෑමිහුන් දතුරන් ඉතුරු රසුල ඉක්මාන් ෆෑම්පු දෙකෙන් ආ වගුතුගා එමිහුන වර රඟලන් ඉනාමයි හදියා දෙබියේ දෙන් එමිහුන් නුකුන්නන් හිදීම හදිස් කුරේ වියේ තිය බෑමීන් විතරේගා මියදු මිතන නාන්න මිහකු වේහියේ එමිහුන් දෙන්නේ ආදේ අවුන්මෙන්ගේ තකෙති බලහට්ටාන් හොරි කුජ්ජකු අදී බවේ අවුන්මෙන් දියාවා එකුජ්ජා ෆෑවම්පුල් දෙකෙන් අන්නානේ දෙන් එමිහුන් දියුම ෆෝගා එකුජ්ජකු ඇස් දෙන්නේ වියේ ඒ මාරස් ක්‍රියන් රසූලයාය අල්ගුණ කී දෙමෙගා මිතනුන් කජේ ගෆානු එමිහුනන් ඉනාමා හදියා දෙබ්බා එමිහුන්ගේ බේනන්ත ෆුද්දවා දෙවීම අදී මිහුන්ගේ මිහ කීමේ අලුගලුගේ බේනමස් කජිගෆාන් ෆුද්දවා දෙපානේ කමුගා එතුම් වෙරි වෙගින් කජිගෆානුගේ ෆෑවම්පුල දුරුන්ගේ මෑකන් ජීවිත තීමේ අදීස් කුරෙබියේ කජේගේ බේනවා කී කොබෑහිය එස්වානා දෙන්නේ විය ඒ බේනවා කී අලුගලුගේ ෆාප ෆුස්සවා රහමෙදි මතායි අලුගලුගේ මොස්සෙන්දිකන් අලුගලුගේ හිග්ගනුගා ජීබු මතායි කජිගෆාන් මෑරස් ක්‍රියන් කිවිය දුආෆුල් කො දෙබුමේ දින් එනා ඒ එදුන් මගේ දුආෆුල් කුරබා එනා බිස් එහෙම් මීහක දෙබි වරන් ඉනාමායි හදියා දෙබ්බා ෆා ෆොනු වැපිය සෝල සෞදබත් වංහා මීහුන්ගේ වසුදු මිවන් හා මිහුන්ගේ අෆ්දි කම්ගා ඉතු රසූල් ඉෆානුගේ අලියන් හතරු මිය පය මෙබෑ මිහුන් අයි ඉස්ලාම්ගෙන් ෆෑවම් පුළු දුර්මට අයිස් දෙ නෙබියේ අල්ගුන් මෙන්නී අල්ගුන් මෙන්ගේ ගවමුගේ මිහුන් ෆොනු ඉමා කජි ඉෆානුගේ අලියන් අය වෆ්ද කීම එබෑ මිහුන් තිබි ඉස්ලාම් දීන් ගබුල් කොග්ගෙන් නැවේ හිජිරන් නාන බයක ඉස්ලාම් කමෙ නෙතේ මිහින් බුණවේ අඩුව හැගෙන් මිකන් ඔයි ගොතේ බේලම ෆොනු යතිව අයිම මිහින් දෙනීමා හදීස් කුරේ බියේ තිය බෑ මිහුන් කොම්මෙ තාකු තිබ්බස් මැරස් කෙලෑ කිබේ තකුවාවිරි වෙගෙන් තිබෙනී වීයා ෆරුවාජ නෙතේ දෙන් හදිස් කුරේ වියේ තිය බෑ මිහුගේ රක් කොන් කහලෙන් හෙය එමිහුන් දෙන්නේ වියේ වර තියාගේ රක් කෙව හදිස් කුරේ වියේ අල්හම්දුලිල්ලාහ් ය දෙන් මි බෑ මිහුන් ඉතු රසූලුල්ලාහ් ගෆානු මෙහමානු කම්ගා දොස් කොලක තිබෙපා ඉස්ලාම් දීන් දස්ක කුර්ආන් කියවා හදාගින් හෙ ජව වේ මීන් කො මෙ මිහකන් ඉනාමක ෆස් උගාගේ රන් දෙබියේ සතර සෞද් බුන් හුසෛම් අංහා මිහුන්ගේ වෆදු මි වෆදුගේ තිරේගා අය නොමානේ කියුණු බේකලක් මිවාහක මිෆදෙන් දවා කුරේ බියේ අහුරින් ඉතු රසූලුල්ලාහ් ගෆානුගේ අරිහ අවරින්ගේ ගවමුගේ වෆදුගා දියීමේ ඒ ඉතුරකජේ ගෆාන මුලි එකර වනී කියවන් තිරි වෙපේ මිස්තකුම් වනී දෙබයකර එයි එහෙන්නා රොහමුන් ඉස්ලාම් වාබයික එහෙන්නා බිරුම් ඉස්ලාම් වාබයික ෆහේ අහුරමින් මදීනායන් අයස් ෆෑබාෆා ඉතුරකජේ ගෆානු ෆෑවාන් පුළු දුරුම මස්ජිදුන් නබවීය දියයිරු ෆෙනුනී ඉතුරකජේ ගෆානු කර්ණමාද පුළකන් හුන්නවනි කොරේ දෙන් අහුරමින් මිස්කිතුගේ ඉප්පරාතිගා තිබ්බා ඉතුරකජේ ගෆානු එකමුන් අවදි වඩාගින් වඩාගෙන නොමුන් අහරමෙන් දෙක වඩාගෙන පා හදීස් කුරෙබියේ තියේ කොම්බයින් හෙය අහරමෙන් දන්නවා ඇෆීමුවේ අල්ගුන්මෙන්නි සෞද් බුන් හුසෑමන් හා මීහුනීමුවේ හදීස් කුරෙබියේ ඉස්ලාම් හෙය අහරමෙන් ආදේහේ දෙන්නේවා හදීස් කුරෙබියේ තිය බෑමිහුගේ අහාගේ මච්ච කර්ණමාද නුකුලේ කියේ බෙහෙය අහරමෙන් දෙන්නේමුවේ කජිගුපාන බෑත් හිෆුමු කුරීගා එක කම්නුදානේ කමුගා හීකෝගෙන් තිබෙවුණිය හදීස් කුරෙබියේ කොම්මතාකුගා තිබෙගෙන නමවෙස් ඉස්ලාම් මෙජ්ජෙයා තිය බෑමිහුමස් වානී ඉස්ලාම් කමුගේ දෙන් අහුරමෙන් එකජි ගෆාන බයා තිබ ඇෆීම දෙන් අහුරමෙන් අහුරමෙන් ෆෑබා තිබේ එතන හිඟ ජෙයිම දෙන් අනිෆාර එකජි ගෆාන බදා ෆොනු බීම අහරමෙන් දියේරු අහරමෙන් ෆුර්තමේ දියේරු නොදේවරි කුජ්ජක් ගොයාගින් හිඟ ජෙයිම එනා බයා තිබමුන් අහරමෙන් දෙන්නේ වීම ಮೀನಾ ಹುರಿ ಇಹಫಾರ್ ನಾವದೇ ಏ ಏನಾಗಿ ಲಕಮಾಯಿ ಏನಾಯಿ ಅವಳುಮಿಂಗೆ ಖಾದಿಮ ಕಮಂ ತಗತಿ ಬರಿಹಟ್ಟಾಂಗ್ ಹುರಿಯೇವೆ ಅದು ಇಸ್ಕುರಬಿಯೇ ಏನಾಯ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ ಬರ್ಕಾಯ ಲಬ್ಬ ಅನಚೇವೆ ಸಯ್ಯದುಲ್ ಕೌಮ್ ಇ ಖಾದಿಮ ಹುಂ ಬಾಗಾ ಮೀಹುಂಗೆ ಖಾದಿಮಕಿ ಎ ಮೀಹುಂಗೆ ಸಾಹಿಬಾಯವೆ ನೊಮಾನು ಇದಾಳುವೇ ಮಿಕುಜ್ಜಾಬಿ ಅಹರ್ಮಿಂಕುರೆ ರಂಗಳು ಮೀಹ ಹುಕ್ಕಮ್ಗೆ ಅಹರ್ಮಿಂಕುರೆ ಇಲ್ಮ ಬೋಡು ಮೊಸಲಿ ಮೀಹ ಹುಕ್ಕಮ್ಗೆ ಏಯ್ ಇತುರ ಕಲಿಫಾನ್ಗೆ ದುಆಫುಲ್ಗೆ ಬರ್ಕಾತುನ್ನೇವೆ ಅರಾರ ಫಿಜಾರತ್ ವಂಗಾಗೆ ವಫದು ಸದಾಮಾಯಿ ಸುಲಿವಿ ಇತು ರಸೂದ ಇಫಾನ್ ಗರಿಹ ಫಿಜಾರತ್ ವಂಗಾಗೆ ವಫದಿಂಗ್ ಅಯ್ಯ ಇಸ್ಲಾಮಿಗಿಂಗ್ ಇಕಲ್ ಇಫಾನ್ಗೆ ಫಯವಾಂಪುಳು ದುರ್ಮಠಾಯಿ ಎ ಮೀಹುಂಗೆ ರಟ ಬಾರೇ ನುಮಹಿ ರತ್ತದ್ವಿಗಿಂಗ್ ಇಕವಾಮ್ ಇದು ದುಆಫುಲ್ ಕೊದ್ದಿಪುಂಗ್ ಎದಿಗಿನ್ನಾಯೇವೆ ಮಿಬ ಅಮೀಹುನಂಗ್ ಇತುರ ಕಲಿ ಇಫಾನ್ ದುಆಫುಲ್ ಕೊದ್ದೆವಿಯೇವೆ ಮಿಬ ಅಮೀಹುನ್ ರಟಂಗ್ ಇಮ್ರಿ ದಿಯೈರು ವಾರೇ ಬೆಹಿ ರಬ್ ವರ ತ್ಯಾಗಿ ವೆಜ್ಜೇವೆ ಅವನವಿ ಅಸದ್ ವಂಗಾ ಮೀಹುಂಗೆ ವಫದು ಮಿಬ ಅಮೀಹುಂಗೆ ವಫದುಗ ದೊರಾರ್ ಬುನುಲ್ ಅಜ್ವರ್ ಇಫಾನು ಬೇವೆ ಮಿಬ ಅಮೀಹುಂಗ್ ಆಯ್ಸ್ ಇಸ್ಲಾಮ್ ಇಫಾ ಅಮೀಹುಂಗೆ ರಟುಗ ಇಹುಸುರ ಹಿಂಗಾ ಇತ ಕಮಿಗ್ ವಾಹಕೇನ್ ಸುವಾಲ್ ಕುಳವೇ ಇಕಂ ಕಮಕಿ ದೂನಿ ಉದುಸ್ಯಾಗಿಂ ಫಾಲಿ ಬೆಳಿಮಾಯಿ ರಮಲ್ ಜಿಹಮಾಯಿ ಮಿಬ ಅವತ್ತುಗೆ ಕಂತ ತೇಕೆವೆ ಎ ಹುರಿಹಾ ಕಮೆಮ್ಮೆ ಇತುರಕ್ಕೆ ಇಫಾನ್ ನಹಿ ಕುರಿಬಿಯೇವೆ ವಿಹಿ ಅಜ್ದು ವಂಗಾಗೆ ವಫದು ಅಜ್ದು ವಂಗಾ ಮೀಹುಂಕುರೆ ಬಯಕು ಇತು ರಸೂದ ಇಫಾನ್ ಗರಿಹಂಗ್ ಅಯ್ಯ ಎಮೀಹುಂಗ್ ಎಮೀಹುಂಗೆ ನಸಬ್ ಎಮೀಹುಂಗೆ ಕಬೀಲಾ ಫೆರುಣು ಎಮ್ಮೆ ದುರು ಕಾಫಯಾ ಹಮೆ ಅಕ್ಕಿಯತೆವೆ ಎ ಕಾಫಾ ಅಕ್ಕಿ ಕಹ್ತಾನುಗೆ ಯಾವರುಬ್ಗೆ ಯಶಹಬ್ಗೆ ಸಬಾಗೆ ಕಹ್ಲಾನುಗೆ ಝೈದುಗೆ ಉದದುಗೆ ಮಾಲಿಕುಗೆ ನಬ್ತುಗೆ ಗೌಸುಗೆ ಅಜ್ದೇವೆ ಮಿಬ ಅಮೀಹುಂಗ್ ಆಯ ವಫ್ದುಗೆ ವಾಹಕ ಅಬು ನಾಯೀಮ್ಗೆ ಫಾನು ಸುವೈದ್ ಬುನುಲ್ ಹಾರಿಸಿಲ್ ಅಜ್ದೀಗೆ ಫಾನುಗೆ ಕಿವಾಯ್ ಮಿಫದೈನ್ ರಿವಾಕುರ ಬತೇವೆ ಇಕದೆ ಇಫಾನು ವಿದಾಳುವೆಯೇ ಅಹರ್ಮಿಂಗೆ ಗೌಮ್ಗೆ ಫರಾತುಂಗ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನುಗೆ ಅರಿಹದ್ದಿಯ ವಫದುಗೆ ಹಮ್ಮೀಹುಂಕುರ ಏಕ ಕಮ್ಗ ಅಹರಿಂದ ಮೇವೆ ಫಹೆ ಅಹರ್ಮೆಂಗ್ ಇತುರ ಕದೆ ಇಫಾನುಗೆ ಅರಿಹದ್ದಿಯ ಹಿಂದುಗ ಇತುರ ಕದೆ ಇಫಾನು ಅಹರ್ಮೆನ್ ತಿವಿ ಅದಬ್ಬಿರಿ ಕಮಾಯಿ ತಾಹಿರು ಫಾಹಿರು ಕಮಾಯ ಮೆದುಗ ಅವರ ಹಿಪ್ಪಳ ಹಮ್ಕುರಬಿಯೇವೆ ಇತುರ ಕದೆ ಇಫಾನು ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ ತಿಯಬ ಅಮೀಹು ನಕಿ ಕೊಂಬೆಕೀಮ ಹಯ್ಯೇವೆ ಅವರ್ಮೆನ್ ದನ್ನವ ಫೀಮೆ ಅಳ್ಗುಣ್ಮೆ ನಕಿ ಅಜ್ದು ಅಂಗಾಗಿ ಇಸ್ಲಾಂ ಬೈಕೀಮೇವೆ ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ ಕೊಮ್ಮೆ ಬಹಕಮ್ಮೆ ಕೊಮ್ಮೆ ದಾವಾಯಕಮ್ಮೆ ಹಗೀಗತಿ ಉಣ್ಣಂ ಬಾಣೇವೆ ತಿಯಬ ಅಮೀಹುನ್ ತಿಯ ಬುನ್ ಬಹಾಯ್ ತಿಬ ಅಮೀಹುಗೆ ಇಮಾಂಕಮ್ಗೆ ಹಗೀಗತ ಕೀ ಕುಬಾಹಿಯೇವೆ ಅಹರ್ಮೆನ್ ದನ್ನ ಫೀಮೆ ಅಳ್ಗುಣ್ಮೆ ಮಿದಿರ್ ನಿಭೋಗೆ ಹಗೀಗತ ಕೀ ಅಳ್ಗುಣ್ಮೆ ಫಣರ ಕಮಿಗ್ ಗಾ ಹಿಪಾಟ್ಯಾಗಿನ್ ತಿಬೇ ಕಮೆ ಏತನೇಮ್ ಫಸ್ಕಮಕಿ ಕಲಿಗಫಾನ್ ಅಳ್ಗುಣ್ಮೆಂಗೆ ಗಾತ ಫಣುವಿ ರಸೂಲು ಅಮರ್ ಕುರಬಿ ಫಸ್ಕಮಕೇವೆ ಅಣೆ ಫಸ್ಕಮಕಿ ಕಲಿಗಫಾನ್ ಅಮರ್ ಕುರಬ್ಬಾ ಫಸ್ಕಮಕೇವೆ ಅಣೆ ಫಸ್ಕಮಕಿ ಜಾಹಿಲಿಯ ಜಮಾನುಸುರೆ ಅಳ್ಗುಣ್ಮೆಂಗ್ ಗಾ ವೆಫಾ ಹುರಿ ಫಸ್ಕಮಕೇವೆ ಅದೀಸ್ ಕುರಿಬಿಯೇ ತಿಮಂ ಕಲಿಗಫಾನ್ ರಸೂಲು ತಿವ ಅಮೀಹುನ ಅಮರ್ ಕುಲ ಫಸ್ಕಮಕಿ ಕುವಾಹಿಯೇವೆ ಅವರ್ಮೆನ್ ದನ್ನ ಫೀಮೆ ಕಲಿಗಫಾನ್ ಫಣುವಿ ರಸೂಲು ಅಳ್ಗುಣ್ಮೆಂಗ್ ಇಮಾಮ ಕಲಿಗಫಾನ್ ಅಮರ್ ಕುರಬಿ ಕಮ್ಗಾ ಇಂಗಿ ಫಸ್ಕಮಕಿ ಮೈಕಲ್ಯಾಂಗ್ ಇಕಿಬಿಯಂಗ್ ಇಮಾಮ್ ಬುಮಾ ಮದಾಯಿಕತುನ ಇಮಾಮ್ ಬುಮಾ ಇಸ್ವಾಮಿಗೆ ಬಾವಾಲಿ ಬಿಫತ್ತಕಂ ಇಮಾಮ್ ಬುಮಾ ರಸೂಲ್ ಬೇಕಲ್ಯುನಂಗ್ ಇಮಾಮ್ ಬುಮಾ ಮರು ಮಫೋಗ ಅದಿ ಫಣುವೇನೇ ಕಮಂಗ್ ಇಮಾಮ್ ಬುಮಾ ಇಮಿಯೇವೆ ಅಳ್ಗುಣ್ಮೆಂಗ್ ಅಮಲ್ ಕುಲೋಮ ಕಲಿಗಫಾನ್ ಫಣುವಿ ರಸೂಲು ಅಮರ್ ಕುರಬಿ ಫಸ್ಕಮಕಿ ಲಾ ಇಲಾಹ ಇಲ್ಲಲ್ಲಾಹ್ ಮುಹಮ್ಮದ್ ರಸೂಲುಲ್ಲಾಹ್ ಮುಹದೇನ್ ಕಿಯುಮಾ ನಮಾದ್ ಕಾಯಿಂ ಕುಳವಮ ಜಕಾಯ್ ದಿನುಮ ರಮದೋಮ ಹುರೋದ ಹಿಫುಮ ಕುಳದಾನ ಮೀಹಕ್ಕು ಗೆಫ್ಲಗ್ಗೋಸ್ ಹಜ್ಜುಮ ಮಿಫಸ್ಕಂತಕೇವೆ ಜಾಹಿಲಿಯ ಜಮಾನುಸುರೆ ಅಳ್ಗುಣ್ಮೆಂಗ ವಿಫಾಹ ವಿಫಸ್ಕಮಕಿ ತಿಯಾಗಿ ಹಾಲ್ಗ ಶುಕುರ್ ಕುಳವಮ ದತಿ ಹಾಲ್ಗ ಕೆಕ್ ಕುಳವಮ ನಿಯಾಫುಗೆ ಹಿತಿಕಮ ರುಹಿಗತುಮ ಹಮಲ್ ದಿನುಗ ತೆದುವೆರಿಯುಮ ಅದಾವ ತಿರೀಂಗೆ ಮೀಹಕ ನವಸ್ ಮೀಹಕ ಲಿಬುನು ದೆರಕಮಕಂ ಉಫಾನು ಕುಳವಮ ಇಮಿಯೇವೆ ಮೇನ್ ದೆ ನೀವ ಇತುರಕ ಇರ್ಫಾನ್ ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ ಮಿಬ ಅಮೀಹು ನಕಿ ಇಲ್ಮು ಎರಿ ಹಿಕ್ಮತ್ತೆರಿ ವೈಕೆ ಮಿಬ ಅಮೀಹುಂಗೆ ಇಲ್ಮಾಯ್ ಹಿಕ್ಮತ್ತು ನಬಿ ಬೇಕಲ್ಲ ನಬುಮ ಗಾಯ್ ಬೆಫಾವೆ ದಿನ್ ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ ಅಹುರಿಂಗ್ ತಿಬ ಅಮೀಹು ನಂಗ್ ಅದಿ ಇತುರ ಫಸ್ ಕಮಿಂಗ್ ಅಂಗಾ ಹುರಿಮೆ ಏರು ವಿಹಿಕಂತ ಹಮ ಎದಾ ಹುಟ್ಟೆವೆ ಏ ಫಸ್ ಕಮಕಿ ಮೇವೆ ತಿಬ ಅಮೀಹು ನ ನುಕೆವೇನೆ ತಕಿತಿ ಜಮಾ ನುಕುರಾಟೆವೆ ನುತಿಬೇವೇನೆ ಗಿತ ಬಿನಾ ನುಕುರಾಟೆವೆ ಮಾದಮ ವಕವಿಗೆ ದಾಂಬಿ ಕಂಕಮಾ ಹುರಿ ಏಕಕ್ ಅನಿಕಕ ಹಸ್ದವೆರಿ ನುವಾಟೆವೆ ಇಕದಾಗಿ ಕಿಬೇ ತಿಯಬ ಅಮೀಹುಂ ಎಂಬ್ರಿ ದಾಂಬಿ ಬರುಸ್ವಾಮಿಗೆ ಕಿಬೇ ತಕ್ವಾರಿ ವಾಟೆವೆ ಇಕದಾಗಿ ಕಿಬೇ ರುಜುವಾವೆ ಅಬದ ತಿಬೇನೆ ತಾಂಗಿ ನಿಯಮತಂ ಎದುಂಬಿರಿ ವಾಟೆವೆ ದೆಮ್ಮಿ ಬ್ಯಾಮಿಹು ಮದೀನಾಗ ದೋಸ್ಕೊಳಕು ತಿಫಾ ರಟ ಹಂಗಜ್ಜವೆ ಸುಮ್ಮಾದಂ ಮೀನಂಗೆನೆ ಮಗ್ಮತೀಂಗ್ ಇತುರು ರಸೂದ ಇಫಾನ್ ಗರಿ ಹಂಗ ವಫದತ್ತಗು ಎತಿರೇ ಉದ್ರತ್ ವಂಗಾಗ ವಫದಾಯ್ ಯಲಿ ವಂಗಾಗ ವಫದಾಯ್ ಮುರ್ರತ್ ವಂಗಾಗ ವಫದಾಯ್ ಖೌಲಾನ್ ವಂಗಾಗ ವಫದಾಯ್ ವೇವೆ ಮೀ ಹತ್ತಾವಿಸ್ ಯಮನ್ ಕರಾಗಿ ಏಕೇ ಕಬೀಲಾಗಿ ವಫದತ್ತಕೇವೆ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಬಯಕಮ್ಮೆ ಅಹುದು ಫುದ್ ಮಠಾಯ್ ಅಮಾನಂಗ್ ಅದಾ ಕುಳ ಮಠಾಯ್ ಅವಟ್ಟೆ ರೀನಂಗ್ ಹೇಕೊಂಗ್ ಹಿತ್ ಮಠಾಯ್ ಅನಿಯಾವಿರಿ ನೋವಂಗ್ ಅಮರು ಕುರಬತೆ ಅದಿ ಮಹಾರಿಬು ಅಂಗಾಗಿ ವಫದು ವಸ್ ವೇವೆ ಮಿಬ ಮಿಹು ನಕಿ ಸದಾಮಾಯ್ ಸುರಲಿಬಿ ಇತುರ್ ರಸೂಲ್ ಇಫಾನ್ ಮಕ್ಕಾಗ ಹುಣ್ಣೆ ವೀರು ಒಕ್ಕಾದುಗೆ ಬಾಜಾರುಗ ಇಸ್ಲಾಂ ದೀನ ಗ್ವಾಲಿ ವಿದ್ವಸ್ವರುಗ ಏಕೆ ಇಫಾನ್ಗೆ ಮಚ್ಚ ವರಂಗ್ ಹುತುರುಕೊ ರದ್ದು ಕೊಂಗ್ ಅವಳು ಬೈಕೆವೆ ಮಿಫದ ಮೀಸ್ಮಿಯು ವೆಸ್ ಮಿಯದು ಇತುರಕ್ಕೆ ಇಫಾನ್ಗೆ ಅರಿಹಂಗ್ ಎಸಿಬ ಅನ್ನನಿ ಇಸ್ಲಾಮ್ವೆ ಕಿಯಮಂತಿರುವೆ ಬೋ ಲಂಬಾಗಿ ಇತುರಕ್ಕೆ ಇಫಾನ್ಗೆ ಹೇಫುಳು ಕಮಂಗ್ ಎದಿಗೆನ್ನವೆ ಏಯ್ ಮ್ಯಾರಿಸ್ ಕಲ್ಯಾಂಗ್ ಇಕದ ಇಫಾನ ಕುರೆ ವಿತ್ತೆದು ವಾವುದು ಫುಳು ವಕಾನ ಹಗ್ಗಂ ಅಜೈನ ನಸ್ರುಲ್ ಮೋಮಿನಿ ನಮಿ ಬಸ್ ಹುಡುಗಿ ತಿದುಕನ್ ದಕ್ಕ ವಣಿಯೇವೆ ಅದಿ ಎ ವಫದು ತಗುವೆ ತಿರೇಗ ಗಸ್ಸಾನು ಅಂಹಾಗೆ ವಫದಾಯಿ ಅಬಸು ಅಂಹಾಗೆ ವಫದಾಯಿ ನಖೋ ಅಂಹಾಗೆ ವಫದಾಯಿವೆ ಎಮ್ಮೆ ಫಹುಂಗ ವಫದಕಿ ನಖೋ ಅಂಹಾಗೆ ವಫದು ಕಮ ಜೈನಿ ದಹದಾನ್ಗೆ ಸಿಯರತುಗ ನಂಗನ್ನವೇ ಮೀನ್ ಕೊಮ್ಮೆ ಬಯಕು ಮೀಹುನಾಮೆ ಇತುರಕ್ಕೆ ಇಫಾನು ಕೆ ಇಫಾನು ತಬಿಯ ಫುಲ್ಗ ಮ್ಯಾರಿಸ್ ಕರಾಂಗೆ ಲಬ್ಬಾ ಫಾವಾ ಖುಲ್ಕು ಫುಲ್ ಹೇವಕಮಾಯಿ ಉಫಾ ಫಾಗತ್ ಕಮ್ಗ ಬದ್ದಲ್ ಕುರಬ್ಬ ಎಮೀ ಹುನಂ ಇಸ್ಲಾಂ ದೀನ್ಗೆ ಶರಿಯತ್ತಂ ಉಂಗನ್ನೋ ಅದಿಬ್ಬ ಎಮೀ ಹುನ್ ರುಹೇಹಾ ಬರಕಂ ಇನಾಮಾಯಿ ಹದಿಯಾ ದಿಬ್ಬಾ ಫಾ ಫನುವೇ ಯಮನ್ ಕರಾಗೆ ಅಶ್ಅರಿಂಗೆ ವಫದಾಯಿ ದೌಸ್ ವಂಗಾಯ್ ಮೀ ಹುಂಗೆ ವಫದುಗೆ ವಾಹಕ ಮೀಗೆ ಕುರಿ ಬಾವುಗ ಇಸ್ವಿ ಹಿಂಗಾಜಿ ಅದಿ ಸಲಾಮಾಯಿ ಸಲವಾ ಅಲ್ಲಿವಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಹೊಣೇನ್ ಹಂಗುರಾಮ್ಯಾಂಗ್ ಅವಧಿ ಒಡಾಗಿಂಗ್ ಇತಾಂಗ ಹುಣ್ಣವನಿ ಕೊಕ್ ಇತುರು ಕಲೆ ಇಫಾನು ಹಿಜ್ರೆ ಬಡಾಗೆ ದತ್ತುರ್ ಪುರುಗ ಕಲೆ ಇಫಾನಾಯಿ ಅದಾವೇ ತಿರುವೆ ಕಲೆ ಇಫಾನುಗೆ ಫಹೆಪ್ಪುಳು ಅಳಾಗೆ ಸುರಾಗತ್ ಪುನು ಮಾಜಿಕು ಏನಾಯಂಗ್ ಎದುವ ದೇವಿ ಫೆಕ್ಕುಳಾಗಿ ಅಯವೆ ಏನಾಯ ವರಂಗ್ ಹೆಫುಳ್ಕು ಹಿತ್ತೇವಿ ಏನಾ ಎದುವ ದೇಯಿ ಇಸ್ಲಾಂ ಮಿಗಿನ್ನವೆ ಮಿನಂಗೆ ವಫ್ದುತ ವಿ ಅರಬಿ ಬರ್ರುಗೆ ರತ್ತುಗೆ ಯಾಯಿ ಬಾದಿಯತ್ತುಗ ಇಸ್ಲಾಂ ದೀಮ್ ಫೆತ್ರಿಗೆ ದಿಯೋಮ್ಗೆ ಎಮ್ಮೆ ಬಡು ಸಬಬ್ ಕಮ್ಗೆ ಯಕೂಲುಲ್ ಮುತರ್ಜಿಮ್ ಅಫಲ್ಲೋ ಅನ್ಹು ಮಿಹಾಚನ ಮಿಬಾಬನ್ ತರ್ಜಮಾ ಕುಳವಮ ಕಸ್ತುಗಳ ಹಿಸಾಬ್ ನಿಮಣಿಯವೆ ಅದಿ ಹಿಜ್ರೈನ್ ದಿಹವನ ಅಹರುಗೆ ವಾಹಕ ವೆಸ್ ನಿಮಣಿಯವೆ ಮಿ ದಿಹವನ ಅಹರುಗೆ ಫಹುಕುಳ್ಗ ಸಲಾಮಾಯ ಸುಲಿಬಿ ಇತು ರಸೂಲ ಇಫಾನ್ಗೆ ದರಿಕನು ಇಬ್ರಾಹಿಮ್ಗೆ ಫಾನು ಅವಹಾರ ವಿಯೇ ಮಿ ದರಿಕಲುಂಗೆ ಮೈಕಮ್ಮೆ ದಕಿ ಮಿಸ್ರುಗೆ ವೆರಿಕಮ್ಗೆ ಅಹುನ್ನೇ ಮುಖಿಸ್ ಇತುರಕ್ಕೆ ಇಫಾನ ವೆದುಮುಗೆ ಮಗವತ್ತೀಮ್ ಫನು ವಿ ಮಾರಿಯತೆ ವಕಿಯನ್ನು ಜಾರಿಯಾಯವೆ ಮಿ ದರಿಕಲು ಅವಹಾರ ವಿ ಉಮರು ಫುಳು ಹೈನ್ ಅಹರುಗೆ ಅಲಿಫ್ ಹಾ ಹಿಜ್ರೈನ್ ಎಗಾರವನ ಅಹರು ಸರಿಯತು ಹಿಜ್ರೈನ್ ಎಗಾರವನ ಅಹರುಗೆ ಸಫರ್ ಮಗು ತಿರೇಗ ಸಲಾಮಾಯ ಸುಲಿಬಿ ಇತು ರಸೂಲ ಇಫಾನ್ ಲಷ್ಕರೆ ತಯಾರು ಕುರಬ್ಬ ಎ ಲಷ್ಕರ್ಗೆ ಮಚ್ಚ ಜೈದುಬನು ಹಾರಿಸತ್ಗೆ ದರಿಕಲು ಉಸಾಮತ್ ಇಫಾನು ವೆರಿಕುರಬ್ಬ ಈ ಕಲಿ ಇಫಾನ್ ಅಮರ್ ಕುರಬಿಯೇ ಕಲಿ ಇಫಾನ್ ಲಷ್ಕರ ಆಗಿ ಶಾಮ್ ಕರೈನ್ ಕಲಿ ಇಫಾನ್ಗೆ ಬಪ್ಪ ಶಹೀದ್ ವಿ ಹಿಸಾಬ ಗೊಸ್ ಎ ಮಿಹುನಾಯಿ ಹಂಗುರಾಮ ಫರ ಎ ಮಿ ಹುಂಗೆ ತಂತಂ ಅಂದ ಹದಾಫ ಅನ್ನಾರೆ ಮಿ ಲಷ್ಕರ್ಗೆ ಮಚ್ಚ ಕಲಿ ಇಫಾನ್ ವೆರಿಕುರಬ್ಬ ಅಫೀಮೆ ಕಲಿ ಇಫಾನ್ ಖಬರ್ ಎ ಮಿಹುನ ದೀವಂಗೆ ಕುರಿಗ ಕಲಿ ಇಫಾನ್ ಲಷ್ಕರ ಆಗಿ ದತ್ತುರುಕು ಎ ಮಿಹುನಾಯಿ ಬದ್ದಲ್ ಕುರಾರೆ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಕಲಿ ಇಫಾನ್ ನಸೀಬ ಕಾಯಿ ನಸ್ರ ದಿವ್ಯಸ್ ಇತಾಂಗ ಲಸ್ವಿನ್ ಹುನ್ನಾರೆ ಮಗುದನ್ನ ಆರು ಕಾಟಿ ನಾಯಿ ಖಬರ್ ಬದಾನೆ ಮೀಹುಂ ಕುರಿಮತಿ ಕುರಾರೆವೆ ಮಿ ಲಷ್ಕರ್ಗ ಮಹಾಜಿರಿಯ ಬೇಕಲು ನಾಯಿ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲು ತಿರೇ ಮ್ಯಾ ಮ್ಯಾ ಬೇಕಲು ವೇವೆ ಅಬು ಬಕುರ್ ಗುಫಾನಾಯಿ ಉಮರ್ ಗುಫಾನಾಯಿ ಅಬು ಉಬೈದತ್ ಗುಫಾನ್ ಬಿಸ್ ವೇವೆ ದಿಂಫೆ ಸಲಾಮಾಯಿ ಸಲುವಲ್ಲಿ ರಸೂಲ್ ಇಫಾನು ಉಸಾಮತ್ ಬುನು ಜೈದ್ ಗುಫಾನ ದಿದ ಅಗುದು ಕುರಬ ಹದೀಸ್ ಕುರವಿಯೇ ಮ್ಯಾರಸ್ ಕಲ್ಯಾಂಗ್ ಇಸ್ಮಫ್ರು ಗಮಚ್ಚಂಗ್ ಹಂಗುರಾಮಿ ಅನ್ನುಕುನ್ನಾರೆವೆ ಏಕದಾಗಿ ಕಿವಿಯ ಕಾಫರ್ ವಗಿನ್ ತಿವೇ ಬೇಕಾಯಿ ಹಂಗುರಾಮ್ ಕುರಾರೆವೆ ದಿಮ್ಮಿ ಉಸಾಮತ್ ಬುನು ಜೈದ್ ಲಷ್ಕರ್ ಆಗಿ ನುಕುನ್ನುವಾಂಗ್ ಉಳು ಬಣಿಕೊಂಗ್ ಏಕ ಇಫಾನ್ಗೆ ತುಪ್ಪುಳು ಕಮಾ ಮೆದುಗ ಕೊಮ್ಮೆಸ್ ಬೇಕ್ ವಾಹಕ ಇದ್ದಕ್ಕೆ ಮಿ ಖಬರು ಇತುರು ಕೈ ಇಫಾನ್ ಈ ಒಡಾಗಿ ವಾಹಕ ದಿಕ್ಕಿ ಮುಹಾಜಿರಿಯ ಬೇಕಲು ನಾಯಿ ಅನ್ಸೋರಿಯ ಬೇಕಲು ತಿರೇ ಇಫದ ಮೈ ಮೈ ಬೇಕಲು ತಿಬ್ಬೇ ಲಷ್ಕರಿಗೆ ವೆರಿಕಂಗ್ ಎದೆ ಬಿ ಅಮರು ಸತಾರ ಅಹರದ್ದ ಕುಜ್ಜಕರೆ ಕಿಯಾಗಿನ್ನೆ ಫೈ ಮಿ ಖಬರು ಈ ಒಡಾಗ ತುಮ್ ಇತುರು ಕೈ ಇಫಾನ್ ಮೀಸ್ತಕು ಎಕ್ಕುರ ಬಾಫ ಹದೀಸ್ ಕುರಬಿಯೇ ಏ ಮೀಸ್ತಕುನ್ನೇವೆ ತಿಮ್ಮ ಕಲಿ ಇಫಾನ್ ಉಸಾಮತ್ ಬುನು ಜೈದ್ ಇಫಾನ್ ಮಿ ಲಷ್ಕರ್ಗೆ ಅಮೀರು ಕನ್ ದೆಬ್ಬಿ ಕಮಾ ಮಿತ್ಯ ಅಮೀ ಹುಂ ವಾಹಕ ದಕ್ಕ ಕಮ್ಗ ಮೀವುಣಿ ಕೊಂಗ್ ಅಡಿಂಗ್ ಹೆಯ್ಯವೆ ಏನಾಗ ಅಮೀರು ಕಮಾ ಮೆದುಗ ವಾಹಕ ತಿಯ ದಿಕ್ಕಿಫದ ಮೀಗೆ ಕುರಿ ಏನಾಗ ಬಪ್ಪಾಗ ಅಮೀರು ಕಮಾ ಮೆದುಗ ಅವಿಸ್ ವಾಹಕ ದಿಕ್ಕವೇತಿ ಇವನೇವೆ ಮೈ ರಸ್ಕೆದಾಗಿ ಗಂಧಿಬ್ಬ ವಿದಾಲು ಅಮೆ ಏನಾಯ ಕೀವಿಸ್ ಅಮೀರು ಕಮಂಗ್ ಇಕಟೇನ ಮೀಹಿಕೆವೆ ಏನಾಗ ಮಿ ದರಿಯ ಕೀವಿಸ್ ಅಮೀರು ಕಮಂಗ್ ಇಕಟೀಗೆಂಬ ರಂಗಳು ಮೀಹಿಕೆವೆ ತಿಯಬ ಅಮೀ ಹುಂ ಏನಾಯ ನಸೇ ತೆರುವೆ ಹಿಂಗೆ ಹೋಗೋಗೆ ದಾಹುರಿ ಕಮೆ ದಿಂಫೇ ಮಿ ಲಷ್ಕರ್ ದತ್ರ ತಯಾರ್ ಬಗ್ಗೆ ಮದೀನಾಯಿ ಅದಿ ನುಣಿಕೊಂಡ ನಿಸ್ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಸ್ವರ್ಗೆ ಒಡಾಗಿ ಆಯಾಸ್ ಕಂಪ್ಲು ಜಿ ಸ್ವರ್ಗೆ ಒಡಾಯಂ ಫಿಯವೆ ದಿಂಫೇ ಸ್ವರ್ಗೆ ಒಡಾಗತ್ ಒನ್ ಫಹು ಅವು ಬಕುರು ಇಫಾನ್ ಮಿ ಲಷ್ಕರ್ ಹಮ ಮಿಯೋಗ್ ಗೊತ್ತ ಶಾಮ್ ಕರಿಯಾಯಿ ಹಂಗುರಾಮಿಯ ನೆರುವಿಯೇವೆ ಮಿ ಲಷ್ಕರ ಕಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನು ನೆರುವಿ ಲಷ್ಕರ ಕೇವೆ ಮಿ ಲಷ್ಕರ್ ಹಂಗುರಾಮ್ ಕುರಿ ಅವು ಬಕುರು ಇಫಾನ್ ಖಲೀಫಾ ಕಮ್ ಗೇವೆ ಎಂಬ್ರಿ ಅಯ್ಯಿ ನಸ್ರಾಯಿ ಫತಹು ಲಿಬಿಗಿನ್ನವೆ ರಜಿಯಲ್ಲಾಹು ಅನ್ಹು ಅಠಾರವನ ಬಾಬ್ باب في ذكر شيء من معجزاته صلى الله عليه وسلم مين سلامه صلى الله عليه يترك الاغفار معجزات وترين باه كل ننگ باب فاي سلامه صلى الله عليه مما يتر صاحبا فرهم ويگم با اثر تراي حمد دي بيگم با سيره تراي دي بيگم با اولون تراي علم گه تنواس كم تراي بودي فلو گه برك كم تراي كوفا گه مدو كم تراي تواضع بري كم گه بودو كم تراي ಅದಿಯಸ್ ಅವರ್ಮೇ ಮಿಸಿಯರತ್ಗ ಇಸ್ಕೋ ಬ್ಯಾಂಕುಳ ಮಿಂಬರ್ ಗುತ್ತಿರೇಮ್ ಫಿನ್ನಾಂಗ್ ಹೊರಿ ಫುರಿ ಹಾಂ ಸ್ವಫಲು ತಕ ವಿಸ್ನ ಇತರು ಕಲಿ ಇಫಾನ್ಗೆ ಎಮ್ಮೆ ಹಾಲ್ ಕೊಳ್ತಕಾಯಿ ಬಸ್ ಫುಳ್ತಗು ತೆದುಕಮ ಬಲ ಎ ಮೀಹಿಗೆ ಹಿತುಗೆ ಫೆನ್ಮಂಗ್ ಅಲಿವಿಜ್ಜಿ ಹಮ ಎವ್ವಿಸ್ ಇನ್ಸಾನಕು ಕಲಿ ಇಫಾನ್ಗೆ ನಬೀಕಮಾಯಿ ರಸೂಲ್ ಕಮಾಯಿ ಮೆದಕು ಕುರವೆ ಶಕ್ಕೆ ನುಕುರಾಣೇವೆ ಇತರು ಕಲಿ ಇಫಾನ್ ಕುರಬಿ ದವಾಯಾಯಿ ಮೆದಕು ತೋತೋಯ ನುಮೆ ಕುರಾಣೇ ಮೇವೆ ಮಿಹಿನಿ ಇತರು ಕಲಿ ಇಫಾನ್ಗೆ ಮಿಬುನಿ ಹಮ ಎಮ್ಮೆ ಹಾ ಕಂತಕಿ ಕಲಿ ಇಫಾನ್ ಕುರಬಿ ದವಾಗೆ ಮಚ್ಚಂ ಹೆಕಿದೆ ಮೌಜಾ ಎತ್ತಕೆವೆ ಇತರು ಕಲಿ ಇಫಾನ್ ಜಮಾನ್ ಗಾವಿಸ್ ಇಸ್ಲಾಂ ವಂಟಾಯ್ ಕಲಿ ಇಫಾನ್ ಇಮಾಮ್ ಬಿ ಗತ್ವ ಮಿಬುನಿ ಗೌತಮ್ ಫುದ್ದಾಗತಿ ಅಬ್ದುಲ್ಲಾ ಇಬ್ನ ಸಲಾಮ್ ಫದ ಏಕೆ ದಮಿ ಹೆಣ್ಣೋಣವೆ ಫಹಮಿ ಅಬ್ದುಲ್ಲಾ ಇಬ್ನ ಸಲಾಮ್ ವಿದಾಲ್ವೇ ಸಲಾಮಾಯ್ ಸಲಾಮ್ ಅಲ್ಲಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ ಮದೀನಾ ಬಡಾಗಿ ಹಿಂದುಗ ಅವರೇ ಗೊತ್ತ ಇತರ ಕೆಲಿಗೆ ಫಾನ್ ಮ್ಯಾ ಮೋನು ಫುಡ್ ದಿಕ್ಫಾ ಕೆಲಿಗೆ ಫಾನ್ ಕಿ ದೊಗುವರಿ ನೋಂಕನ್ ಜನಗೆ ಫೀಮೇಲ್ ಅದಿ ಸಹೀಹ್ ಮುಸ್ಲಿಂ ಗಾ ರಿವಾಗಿಂ ಬೇ ಅರಬಿಂಗೆ ವೆರಿಂ ಕುರೆ ಲಿಮಾದಿ ವೆ ಕಿಯೋನು ಮೀಹಕು ಇಕಲಿ ಗಫಾನ್ ಫಾವಾಂ ಪುಲು ದಿಕೇಂ ಆಯ ದುವಹು ಇತರ ಕೆಲಿ ಗಫಾನ್ ಏನ ಆಯ ಯುವಾಕುಲು ದಿಕ್ಕಿ ಅವನು ಫೆಟ್ಟೆ ಅಮುಗಾ ಅಲ್ಹಮ್ದು ಲಿಲ್ಲಾಹಿ ನಹ್ಮದುಹು ವನಸ್ತಈನುಹು ಮೈ ಯಹ್ದಿಲ್ಲಾಹು ಫಲಾ ಮದಿಲ್ಲ ಲಹು ವಮನ್ ಯುದ್ಲಿಲ್ ಫಲಾ ಹಾದಿಯ ಲಹ್ واشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده ورسوله محساب بيدال وائر دنما في كوبا كوبا ادي افارتي بسولت نيكم بيدال ايبوا بلواه دين يترك يغفان ديون فارن ابسولت بيدال من دنما في ا غنا واك بلاك بين من نوني بيات فان ابل دكوار امان غرسكيفان غريهن اسلام دين غواجب من يتر يغفان رسولك فون في هندغا رسكيفان اسلام يوداغن فا بيدال ويتي اميه نبيياغ نبيكم گمچن اورن بسمهوري وسنا يغفان تيتكم مت دايي ليبگين نوي مهني يغفان هيوكمكن امر كور باير ام فرتمين اكن كور بني يغفان نوي نوبا كمن نهي كور باير اكم ام فرتمي دوروي وداغن نوني يغفان نوي ادي يغفان نصر دي گدكن دي وير بودا فلو انيا ويري نوي ದತಿಕಮಾಯಿ ಮುಸೀಬನ್ ಆಯಿರು ನುಕುಳೆದಿಗೆ ಫೂಹಿ ಫುಳೆ ನೋಯೆ ಆವುದೆ ಕುರವಾ ಫಿಯಾ ಫುದ್ದವತೆ ವಾವುದೆ ಕುರವಾ ಫಿಯಾ ಕಂಡಾಳು ಬತೆ ಮಿಹಿಂ ಭೀಮಾ ಏಯಿ ನಬಿಯವು ಕಮ ಅಹರಿಂ ಹಿಕ್ಕಿ ವಿಜ್ಜೈಮೆ ಅಲ್ಲಾಹುಮ್ಮ ಸಲ್ಲಿ ಅಲಾ ಮುಹಮ್ಮದಿನ್ ಅಬ್ದಿಕ ವ ರಸೂಲಿಕ ನಬಿಯಿಲ್ ಉಮ್ಮಿ ವಾಲಾ ಆಲಿ ಮುಹಮ್ಮದಿನ್ ವ ಅಜ್ವಾಜಿಹಿ ವ ಜುರ್ರಿಯತಿಹಿ ಕಮ ಸಲ್ಲೈತ ಅಲಾ ಇಬ್ರಾಹಿಮ್ ವಾಲಾ ಆಲಿ ಇಬ್ರಾಹಿಮ್ ಇನ್ನಕ ಹಮೀದುಂ ಮಜೀದ್
1: ಹುಸೈನ್ ಸಲಾಹುದ್ದೀನ್ ರಹಿಮಹುಲ್ಲಾಹ್ ಲಿಯುವಾಫವಾ ಕೀರ್ತ ರಸೂಲ ಸೀರತ್ ವಿದಾಳುವ

හම කෂවරුන් උඩුතකයි බින් හෙද්දවී කාකුහෙ කලේගෆානු එවුරෙන්න්නා ස්වාල් කුරබ්බෑෆි නම එවුරෙන් බුණානිකං කෂවර එත කෙති හෙද්දවී අසීස් වන්ත මොළත් දෙනවඩිගෙන්වා රස්කලාන්ගේ.

0: එතකෙතීගේ බුරකශි මතීගා හම ජෙහමටක දෙං තියබෑමීහුන් ඒගේ මතීගා හම ජෙහේ හිඳු තියබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ නිියමෙන් හඳමකුරුමශි අදි තියබෑමීහුන් කිවමට්ටකේ අලමෙන්නම් මිතකෙති හිදුමත්තෙරි කොත් දෙව්වී රස්කලාන්ගේ හුස්තෝහිරුවන්තකමායි අදි අලමින් එකම කොළදානවගින්වා භයවකම් ගානුවමේ.
1: وَإِنَّا إِلَىٰ رَبِّنَا لَمُنْقَلِبُونَ
0: අදි හම කශවරුන් අලමෙන්ගේ වෙරි රස්කලාන්ගේ හදරත අලමෙන් රුජුවානකං කශවරේ.

ඉවරෙන්ගේ තෙරේ මීහක රහ්මානු වන්ත රස්කලාංගිය එමීහා නිස්බැක්කුරි ෆද අංහෙන් දරිය ලිබේනකම්ගේ ඛබර් දෙවිජ්ජ නම හිතාමයායි නුරුහුමු එමීහා ෆුරිගෙන්වා හාලුග එමීහාගේ මූුණු අඳිරිකම්මතී දෙමිහුරේ.

තිමන් රස්කලාන්ගේ ඒවුරෙන්ගේ කිවයින් බදලු හිප්පවීම ෆහැ දොගුකුරා මීහුන්ගේ නිමුම් වනී කොම් ෆදයකුන්කං කලේගෆානු දෙක වඩාගන්න වාශේ.

අදි හැම කෂවරුන් ඒ ශෛතානු මීසකුන් තෙදුමගුන් එක්කි බාකුරතේ අදදි එවුරෙන් හීකුරණී එවුරෙන් වනී තෙදුමගු ලිබිෆාකම් වේ.

අදි කීං හෙයියේ? මිහිර දෙර නිකමෙති මීහාය වුර, එබහි මූසාගේ ෆාන වුර, තිමම් මා මොඩෙ. ඒනයි දක්කා වාහක බයං කොද්දිනමා ගෑ විස්නු කරවේ මීහකේ.

අදි අයිසාගෙෆාන් ෆාලු වෙගෙන්වා හැකිතකාගෙන් වඩාගෙන්නවි හිඳු එකලේගෆානු විදාළුවි හමකශවරුම් තියබෑ මීහුන්ගේ ගාත තිමං කලේගෆානු මි වඩාගතී හැක්මතායගෙන්නේ අදි තියබෑ මීහුන් එකන්තකාමෙදු ಖಿಲಾಫ್ವಾ ಬೈ ಖಂತ ತಿಯಬಾ ಮೀಹುನ್ನ ಬಯಾಂಕೊ ದೆವುಮಠಕೆ ಫಹೆ ತಿಯಬಾ ಮೀಹುಂ ಅಲ್ಲೋಹ ತಕ್ವಾವಿರ್ ವಾಶ ಅದಿಥಿಮಂ ಕಲೇಗೆ ಫಾನ ತಿಯಬಾ ಮೀಹುಂ ಕಿಯಮಂ ವಾಶೆ

හමකෂවරුම් තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන්න හක්කු දීන් ගෙනස් දෙවීමේ එහෙනෙක්කමක් තියබෑ මීහුන් කුරේ ගින මීහුම් වනී හක්කු දීන නුරුහේ බයකුකම් වේ.

එකලාගේ අදි බිමුගාවෙස් ඉලාහකී එකලාගේ එකලාගේ හකීම් වන්ත මොලත් දෙනවඩිගම්වා රස්කලාගේ.

තිමන් රස්කලාන්ගේ කුඩ හිඳු කොළකන් අජාබු ෆිල්ලවා හුසීමෙ හමකශවරුන් තිය බෑ මීහුන්නේ කාෆිරුකමන් එඹුරි අන්නානේ බයිකේ.

අදි කඩු එයොයි ගොත එබහී ඒ කඩු ඉරුවවෙවි ගොත හිමේෙන් කමායකු දූ කොල්ල වාශ් හමකශවරුම් එවුරෙන්නේ ගරගු කුරවානේ ලෂ්කරකි.

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බාකුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නොවේ.
1: අද මේ ප්‍රෝග්‍රෑම් ගල්ගොන් මේ බලාලේ රියාල් සොලෙහින් මේ ෆොටුගේ තිස්තේක හැදදි එවන බබ මේ ස්තෝෆාර කොරමගේ වාහක නංගනිෆා බබ මේ බබ ගගනස්තෙවාෆා ෆොටුගේ අශාර සතේක හැදදි හදවන හදීස හදීස හොෂාලුවා දෙවේ අලුස්තාස් අබ්දුරහමාන් හුසෙන් ශරහ බල්ලවා දෙවේ ඩොක්ටර් සෞත්ලෝ අලි සොලෙහුගේ බගීචා මේ ප්‍රෝග්‍රෑම් ඔෆන්ත මේ හොෂාලි අල්කොන් රොකීය මුස්තුමි මහලු බෙත යහුනා අහතුන මං අල්ලාහගේ මෙහෙ රහම මේ වර කරමු දුආ කරමු සොලෙහුගේ බගීචා මේ සලස්තාගා ප්‍රෝග්‍රෑම් එක කීරාත් කරවියන කස්පද්දල් කොල්ම උම්මීද් කරමු වකිලම් අස්සලාමු අලයිකුම්

0: ඉම් එවරෙන් බුණුවේ හමකෂවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම් මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ තියබේකලුන් තියකන් හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවේ හමකෂවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේන් දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකන් කෂවරේ قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونغ سمپاكم وني تيبا ميهوننا إكوغ تيبا ميهوننا حقو غين هندانكو ديوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවේ වෙයශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකු කමුගා හම කෂවරුන් තිමම්මෙන් වේ හෙයේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාෂේ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දාල්ලූනල් මුකද්දිබූන් ලආකිලූන මින් ශජරින් මින් සක්කූම්
1: ඒ මගුෆුරෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේවෙ. දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: ෆමාලිඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනුකුරණී කී වෙහෙයෙ.
0: අෆරායිතුම් මාතුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي.
0: نح

ඒගෙ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත එ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගෙ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගෙ එ අලිෆාන් ලෙව්වීමෙ فسبح باسم ربك العظيم فه كليغ فانوغ وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමෙ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවරෙ إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරආන් කං කෂවරේ ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගේ ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබී හේ නෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواهكايا مدوغا ابهي මි කුරුආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්විකමුගේ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගුකුරුන්කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروومغ وغتوغا كراهمي فرانا أيس نيوا هوليان إلي جهند وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهن بلبلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أدي تيبا ميهن نفر إميها إبهي مروى ميها غاكم بودي تيمن رسكلانج إهنك كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجمة

එවරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගත. දෙං තිමම්මෙන් දොගුකුරීමුවේ අදි තිමම්මෙන් බුණීමුවේ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවයේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙග්ගා මෙනුවී නුවමුවේ.

0: දැන් මේ ෆිලාවලුක අයිස්පා ඔබයි ආබස්තහුගේ මාන කියා දෙන
1: අජුස් අජුස්
0: මුස්කුලි මීහ
1: ලම් යුහ්සින්
0: රංගලු නොකුරේ නුවත රංගල නේගේ
1: සිබ්තු අස්සිබ්තු
0: කාෆදරි
1: යුරුෂිද්
0: මගු දෙක්කුන් නුවත රංගලු කොද්දිනු
1: අස්සවාබ්
0: රංගලු නුවත හේ
1: යස්උමු
0: හීකුරණී නුවත දාවාකුරු
1: තඅම්මල
0: විස්නාෆි නුවත ෆිකුරු කොෆි
1: මුහද්දබු المهذب
0: تهذيب وفاوى نوتا رنگلغي
1: مراعات
0: رياي كرم نوتا كمك بلاگين اولم

දැන් මේදුගේ ෆිලාවරව කුලේගතුන් තියකුදින් කියවාපාවා බය කවාඩ් මොරාජාකොත් දෙන කොම්ම ෆිලක ෆායිල බේනුම් වේ බය ෆහර එෆායිල් ෆාල් වෙෆා ඔන්නන් මිසාදක තකද්දමල් හසනු ෆහිම රජුලු ජලස රජුලුන් මිමිසාතහුගා අල් හසනු එයි تقدم فعل فاعل الرجل اي فهم فعل فاعل ادي رجل اي جلس فعل فاعل انا بفهر فاعل فاعل في نونان مثالك تقدم الحسن وتوضا متانغا حسن كوريجه අදි වුදූකුරි තවද්දා මි ෆිඅලුග ෆාඉලකි හුව එයි ضමීර මි ضමීරු එඹුරුදනී අල් හසන ෆාඉල් සාෆ්කොන් එගේ කන්නයි මිෆදා ඉතුරු මිසාලකි අන්නස් සොගීරයිනි අරාදා අන්යුර්ෂිදාහු මිතාංගා අරාදා بفعلك فاعلك أرادك فحتغوي ألف المسنة هم أهم يرشداه فاعلك يرشدك فحتغوي ألف المسنة فعل المضارع مفرد متكلم صيغائك أفعل موزن مثالك وأنا أزعم أنني أتوضأ متانغا أزعم من فعل مضارع مفرد متكلم مضارع مفرد متكلم مذكر مؤنث حياتك تفات النوان

දෙවැ මිහුණන් අන්න ගෙල්ලුන්තකයි හදාගතකී බයංකො කොලකුන් ලාකටින් හුරිකමෙන් නොනේ හුරිහා ෆිරිහෙනු ශකවා කුරාති ෆෙන්නනි අඹින්ගේ නොබෑකමතේ අංහෙනු රෙහෙරනි ෆිරිංගේ අනියාවිරිකමුනේ මිහුරිහා කමෙගි අස්ලු සෝබකී ඉතුරු කෙලෙගවාන බයංකුරබා ඉංගෙවි මින්තකයි තරහද්දත දූකො දෙවේකමෙ එගුත්තෝගා අහම විහාරවෙස් ප්‍රෑතිය සාවිත් කොල්ලුම ශකවායයි අනියාත නැති එක්වරිකමයි වෆාතිරිකන් අතුවේදා හුට්ටේ ඒ මිස්තකුන්නේ එමෙහා මොමින්තකුන් වාකන් කරවරී එබ්බනු එබ්බවා මීහුන් කමුගේ හම එවෙස් මීහකන් එමිහාගේ අහාගේ මුදලුන් හිතම්මේ කුඩ එති හුකෙන් නමොස් එ අහා හිංහය කොෆා දිං එච්ච මෙනුයි හදාලෙන් නොවාහුට්ටේ එයින් හෙයාරා තිබේටවෙ අවුරෙන් පැ මෙබස් ඉබා ෆින් හෙය අදවා බොඩු කුරවි කදාකෝ ඉවස්වාමීන්ගේ හෙකිව ඔඩිගන්නවාට ෆහෙ ගදකමුන් ෆේර්මකුන් වියස් වක්කමකුන් වියස් ක්‍රියානතකුන් වියස් අදි දොග හදාගෙන් සරීයතන් හිංවකුන් වියස් මිවද එවෙස් ගොතකුන් අනිකෙක්ගේ එවෙස් එච්චෙන් හලාල්වානේ එවෙස් ගොතෙන් නෙක්කන් එකද ඉගවානු යංගවනී එගොතුකා තිබගෙන් නෝනී ආම්මකොන් ඉන්සානු ඛාස්සකොන් ඉස්ලාමුන් දිිබිගන්නාම් වී බාජ්ජවිර් කමා ඉස්ලාමෙක්කන් දෙදුනියෙන්ම දිබෙන් නෙක්කන් කරවර කොත් දෙක්කවමට මෙහෙම වේ එමෙහා මෝමිනුන්නේ අහුන්නේ විදාළුවකින් එවස් ෆුල් එෆෙක්ට් එවී මිහදයන් අංගවාපා වනිකොන් මිහාරකන් අයිස් ඉස්ලාම්නන් උලවේ ගොතා ඉමෙදුකා විස්නාදනිකෝ එමීහුන ලිප්ෆාවා දෙරකමුගේ සිරු රිවිත්කො ෆෙනිදානේවේ එංගෙවි ගොතුගා හිපහට්ටා ෆෑසිල සාබිස්කොක්ගෙන් නූලුමුන් අන්නාන් ඔයි දෙරයෙන් හේ එරුවමසේ හදිස් කුරබනී තෙබෑ මිහුන් අහුරින්න පහුගා එක අනිකක් තලා මරා උලේ කාපරුම් කමුගාවේ නුගන්න හොරිකමේ ෆෑ අහුරෙන් තෙබෑ මිහුන් එතිරිය දූකෆා මිදා දේච්චකී ඒගා තෙබෑ මිහුන් හිපහට්ටාගෙන් තිබේ නම දුවහකු මගුෆුරෙදි නුදානේ දේච්චිකෙවෙ එයි මැකලාගේ බාවදි විපොතායි අහුරෙන් මිරුණු ගොසායිවෙ එයින් හේ අලා තිබේසෙවෙ අහුරෙන් ෆෑ මිලොස් ඉබෑෆින් හෙයෙවෙ ඒ හදවා බුරුකරවි කලයක්කෝය ඉබස්වාමීගේ හෙකිව වඩිගන්නවාට ඒ මිස්තකුන් නේවේ තෙබෑමීහුන් හදවා බුරුකරවි කලාගේ එකවන්ත කලාගේ අදි තෙබෑමීහුන්ගේ බපා කලකී හම එකින් මේ පැහි තෙබෑමීහුන්ගේ එම්මෙන්නේ ආදුම් ගිෆානුගේ දරින්නවේ ඒ ආදුම් ගිෆානු හෙද්දෙවී වෙදින්නවේ තෙබෑමීහුන් පුර මෑ මිහකී තකවාවිරිකම බොඩු මිහිකෙ අරබීන්ගේ මීහක අජමීන්ගේ මීහකු එමච්චක වකි ඉතුරුකමේ හම තකවාවිරිකම මෙනුවී නැතෙවේ එයින් හේ අර අතිබේට අවුරෙන් පැහැ මිබස් ඉබෑෆින් හෙය අදවා බුරුකරේ කදාකොය ඉබස්වාමීන්ගේ හෙකිවේ ඕඩිගන්නවාට පැහැ මිතංගා හාදිවෙති මීහුන් රායිබ් ගවා මීහුනන් ඉබ්වා හුරිකම ඒ මිස්තකුන් නේවේ අම කරවරුන් මෑරස් කෙදාන්ගේ වනී වාර්ත මුදලුන් කොම්මේ වාර්ත වෙරියක වානේ බෑ බස්වා නිම්මවාපය වාර්ත වෙරියකන් එච්චි දිනමකුරා වසීයතින් හෙවනවා හුට්ටේ අදි තින් බෑන් බෑපුර ඉතුරු එච්චිගා කුල වසීයතින් හෙවනවා හුටිමය දරි ලබවා හුරී තම්මච්චරේ සිනේකුල මිහායන් හුරී එකමුගේ අදබේ තිමාගේ බපා නෝ මිහක නසබ්ගෙ දවා එක්කො තිමා මිනුවන්කුල සාහිබුන් නෝම් බයක තිමාගේ නිස්පති එක්කො ෆිනව එ මිහකු එමච්චම් මැකදාගේ ලානතායි මදායිකතුන්ගේ ලානතායි මිස්තකුන්ගේ ලානෙන් හුට්ටේ ඒ මිහකු එකිබැයින් ෆරදෙ සුන්නති ගබුල් නොවේ හුට්ටේ තිබෑ මිහුන්ගේ මච්ච සලාමායි මැකදාගේ රහමෙන් හුට්ටේ අලිෆා වාර්තම දලිගු බෑතක් මෑරස් කෙලයාගේ බස්සවා කන අලුවාපාවා මගුත නිසා සූරතුගේ ආයතවුගා බයන් කරුපාපා වේ වාර්ත බෙහුම්ගේ කන්තත්ත එකුලීගෙන් බා අයිල්මකී ෆරා අයිල්මේ දරි ලබාවරී සම්මච්චරය බස්සුරුග මුරාදකී දෙමියකු ඉඳගෙන් ඔලෙනිකෝ අන්හෙ මිහා සිනයකුගෙන් දරියකු ලිබුණස් ඒ දරි ලියාන්කුලෝන්ගේ ගොතුන් නෆී නොකුරා නම ඒ දරි ශරීයතුන් ලබාවරී ඉඳගෙන් හොරි ෆිරිමිහා ඇතවමිය ෆැහි ලියාන්කුලෝන්ගේ මගුතකායි ඒගේ ෂරතුත නෝර සූරතුගා බයන් බිගෙන් බේ බයක්මීහුන්ගේ නසබ්ගේ තෙරියන් ඒ නසබුන් උහෙදුනුකම්ගා අනුවා දරියෙක් වද්දෑපි අංහෙනක ස්වර්ගේගේ වස්විස් නජබේන එකවන් හදිස්ගා කණඩ එලිගෙන් වේ මෙමෑ හුතුවා විදාළුවේ නිමේචන බවා ලිබි අය කුරීගා ජීවි හිඟාජයේ ඒ අයතුග බානෙහි අල්ලියම අදුගා අකුමල්තු ලකුම් තෙවෑමීහුන තිවන් ස්වාමීගේ ෆුරිහම කුරබෑෆීම දීනකුම් තෙවෑමීහුගේ දීන් වාතුමම්තු අදි ෆුරා ෆුරිහම කුරබ්බා අලෙයිකුම් තෙවෑමීහුගේ මච්ච نعمتي تيون سوامي نعمي ورضيت ادي تيون سوامي رسوا فيما لكم تبامي هنا الاسلام اسلام كان دينا دينكم غا مي لطيفه يهودين اذا النبي كلك مي ايات ادوا هابا اصحابي كلك اري غا دي نبي تي ايتكي احرمين مچ باوا ليبونو ايتكم غا وي نما اي باوا ليبونو دوهي عيد دوهكم غا هدي مه اي بكلك ودالوي اي مي ايه ඒ අය බවාද බී හුකුරු හජ්ජු දුවහු රසුවවා ඉෆාන් අල්ෆාතුග හුන්වනි කොටේ දෙන් අලුන් හදානී කොන් ඊදෙන් හිජරු සලාමයි සුලවැල්ලි ඉතු රසුල ඉෆාන් හජ්ජතුල් වදාවගේ කන්තකුන් අවදි වඩාගෙන්
මදීනා දතුරු ෆුකුර බාෆා වඩාගින් මදීනා අෆින් වඩා ගතුමන් තින් ෆහර් තක්බීර් විදාල් වෙෆා මිෆදෑ විදාල් විය ලා ඉලාහා ඉල්ලල්ලාහ් වහ්දහු ලා ශරීක ලහ් ලහුල් මුල්කු වලහුල් හම්දු වහ්ව අලා කුලි ෂයින් ඝදීර් ආ ඉබූන තා ඉබූන ආබිදූන සාජිදූන ලිරබ්බිනා හාමිදූන් සදකල්ලාහු වඅදහ් වනසර අබ්දහ් වහ සමල් අහ්සාබ වහ්දහ් යකූලුල් මුතර්ජිම් අෆල්ලාහ් අන්හු මෙහතනම් මි බාබුන් තර්ජමා කුලෝම ගස්තුකුල හිසාබ් නිමනිය මි බාබකි බාබු මගාසිහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම මි සියරතුගෙ සෝලවන බාබේ මි බාබු නිම්මුමුගෙ තෞෆීක් මෑකලෑගෙ දෙබ්බිකම ශුකුරු කුර හාදුග මි සියරතුන් දෙන් එත්තන් නිම්මුමුගෙ මච්ච තෞෆීක් දෙබ්බුන්ගෙ දුආ කුරමෙ ආමීන් වසල්ලල්ලාහු අලා සයිදිනා මුහම්මදින් වාලිහි වසහ්බිහි වසල්ලම් සතරන බාබ باب يذكر فيه ما يتعلق بالوفود مي سلاما يصلوا علي ويترك الإقفان وغريهن إكا الإقفان وفاوان بلو درهم رأي إسلام دين بايعاتي فما فرافراتنا وفد توقو آك لنگ باب دن هجرين وانا أهرق إياهي ديهوان أهرق تريغا إكا فرافراتن إترك الإقفان وغريه إسلام دين بانما رأي إترك الإقفان وفاوان بلو درهم بابا وفد تنگ آي مي آه وفد توقو آك توقو آك لنگ دینگ حکم تکائی سیاست کے حکمت تکائی معاشرت کے ادب تک ٹکا یہ واقع تکی ہم کم میں اسلامک میں بلوم مڑو گم با فائدہ ہوئی واقع تکی ایک ایک نجران کے نصور آئیں گے وفدو مبامی ہوں نہیں فسترس می ہوں نے مبامی ہوں ای سلام نے بھی عیسیٰ گفان کے کن تکا مدگا اترو کے گفانا ہے جدل کلو مطلب نجران کی مکائیں ہم مرحل کے درمین گا یمن کروی فرات گا انہا برب بڑو رہ کے حدیہ تین قریہ کے مچن ارک اکلے گم بے می وفد میہ مدین مسجد النبوی ائی اصر وقت گئے می بہ میہ مسکت ودے بیت المقدس دما کرمت لاگ نماز قرآن فرم اصحاب اکلم اکم منا قربان قسط کر بتنا اسر اکل اکفان حدیث کر بیے امیہ نماز قرآن تب دے رہے ادی امیہ مسکتن آ ہندو گا تبی ور ریتی فر فیر اللہ نجے فیر اتو گے انگل تو گا رنو گے انگو ڈھیت تن ہٹے سلام علیہ صلی اللہ علیہ وسلم اسر اکل اکفان امیہ افد گتو گا تبی گن اکرا نمازی کلوما زوکربی امیہم اکرا باطل کنتکا رسواگین نونے ایبا امیہنی دینائی مدگا واحق دیکھما سلحویر کمگا امان ادھگن آیا بیو کمگا ومن امیہم امیسکیت کے حرمت چرکا منتکا قرآن فٹی ایبا امیہم کے علکم ہٹوالا سسا جبومن امیہم کے ہیت گوسو دانے کمتکے دیں اکرا نماز کب فہوگا امیہم اترکے دیکھفانا بدمک گنا رویتی دولی تکائی کھیری پیران تکے نرف ہوئے می دولی تکا وطر وطر کے سور تکے ہٹے اترو کے اقفان اف ایران تک قبول کربا ادولتن امی ہونا رد کربا فیے تیون کے اقفان کا تیتا کچھ بین فرین مونے حدیث کربی ہے دنگ با امی ہونا اسلام دین گوا کل دکوا دین گوا لبون درنو افو ہے ارگل ممبس میتوی امی رگلو دین کے کل اقفان کے ما کری گا ارگل میں میتوی باوا جب فتکن ایمان بے اسلام بگن ہے حدیث کربی ہے تیبا امی ہون میہار تی اولے دین تین کا مکٹ تکا رنگلو من مناکو تیبا امی ہونی اسلام کم گا ومن بیر کرے ایتنک وکیت بامیون صلیبن الکن کلومای وور مس کیومای مایکلاگ کیبی دریکل کو واکمن ارتقاد کرا کمای می تین کان تک ایمی ہوند نو افو الگون منن ایساگ فانای مدگا ایگوتن ارتقاد کرونی ایکل ایگفان فدا انن انسان کو نواکم کل ایگفان اس انگ واکم نے ایکل ایگفان کی بفا کل کای نو جا افیتن بے کل کے ادی مرو فا ہوند تکتی دیروا فران الو بے مہن کیا می با اسگے جادلت قران فرا افو میتم روگا اترو کے اقفان کے مچا ملیا دیا ہے باوا جب ہے ان مثل عیسی عند اللہ کمثل آدم خلقہ من تراب ثم قال له کن فیکون می آیتو گا اکلی گمبا معنی ہے کی مارس کلان کے حضرتو گا عیسی اقفان کے مثال ہے کی آدم اقفان کے مثال ہے ایوس ویدن حد وافا انسان کا باتے وحی کربی ما انسان کا وی بے کر کے بفا کر لکو ادکیتا میں کم لکو اسنوے ایک وقت یہ بامی ہوں یقی کلاں کے دریکے کم کرے نہدت می آئیں امی ہن کیا دبا فا انن آئے بس کیا دبا یا ایتو گا ایک گوی متین امی ہن انگ وا فی یا ایت کی فمن حاجک فیہ من بعد ما جاءک من العلم فقل تعالى ندعو ابناءنا وابناءکم الى اخر الايه ایک دی گفان امی ہن حدیث کرے بھی امی رنگلے تیمن کرے گفان می دعوا کر بنی تیمن کرے گفان می ہن نی حق گتو گا رنگلو دین گا کمتے تیہ بامیون تیہ دعوا کرنی تیہ بامیون تیہ تیبی ہم ایگو تو کا مٹے ایم بیما ایم میں رنگلو انصاف کی میے تیہ بامیون مس تیہ بامیون اہل بیرین نا گین اننا تے تیون کرے گفان سم اف دین نکرنا وا فری میے میہن اس تیبے دیم میں بدالو دی بی ایس گا اف دین
ದಿಬ್ಬಿಂಕರ ಬಾಸಿಲಿ ಗೊತ್ತಿಗ ಅತೀ ಬಯಕ ಮೇಕಿಲಾಂಗಿ ಗಾನಲ್ಲಬ್ಬ ಹಲಾಕುರಬ್ಬಾಂಗ್ ಇಕಿಲಾಂಗಿ ಕಿಬಿಯ ದ್ವಾಕುರ ಅಣಿಯವೆ ಇಕಮ ತಯ್ಯಾರುಗಿ.

0: أفضل. نبقى أميهم يبالينا كان أي عامر بن الطفيل يكي أمي هكاي أربض بن القيس يكي أمي هكاي جبار بن سلمى يكي أمي هكاي من عامر بن الطفيل يكي مي كريغا منام غان أنجنا من عامر النون فهم يبقى أميهم أي إتو رسول الله إفانا يواغ دكاكين كم سلحة ينهوض مرة متي ميون أكي ورا قدر هو تيمي هكي ورا مصند ميهم مي يبقى أميهم قوم أكي بس ورا بلو قوم أكي فهم يبقى أميهم إتو ركا جاي إفانا يواغ دكا إسلام دين قبول كرو نون إهن سلحة ندك بيه عامر بن الطفيل دنبيه تمن إسلام وقوم ميهم تيا دينا إبروما تمن مسكة كرافري كا جاي إفانا فهوغا وريكن تمنا يدبوني حدیث کو ربیے بری کم کی میں کہ لیں گے امانت کے ایکن دباہری ایک لیں گے دبانے ارکتے ای تیمن کلی افانو کے کمیں نونے نبا سورت رولی راگی دنگے گینی قوم کے میوے گاتا رشا کسفا تائے کیا پا ہنگا جے مینا کے ہتگا ونی اتر کے ایک پانائی ہنگرا ہم فرمے میدیا مگوان تیگا ورب بڑو بائی جی دنیا مویاوے اس امرا امرا فا ملکل موتک پانوے نکم مرہ حمدے دیبا جاتے حدا کے دکانوے گوا اولے نکم مروے کے میٹی جے دین انے دمیون رتا دیمون قوم گمیون بلفوے تی با میون دی کنتو خبر کی کوا ہے اربد منفیے محمد غفان دکانی صلحے بیوینے باوت کوا کے نونے میار ہتن ارے ایک غفان ائے واہ دکان انیر دنیا جہ نو دیون کن دیرے می مریتا دیونے ابھی دو اے نا جبلی کی منتی کا دنی کو گگری ہونے گلا پا اے نا مروی جے دین وری کن وری جبار بن سلمہ ائے قوم گمیون ائے اسلام اجو ہوئے ضمان بن سعد بس بڑا کے باہ سلام آئے صلی اللہ علیہ وسلم ایتو رسول اللہ اکفان مسکتو کا بڑھا گئے منی کو بدوین گئے بری ایک ورگت جملی کے منتی گا آئے مسکتو کے دور کر گئے بچے جمل تیر کفا مسکتن آرہ گئے آئے سلام گوالا فا اپنے فیتے بامیوں کے ترے گا وا عبد المطلیب کے فانوں کے درکر کی کبا ہی جو ابے کلو می نبی ہے ویدالوں ایتو رہ کلی اکفانوں کے کوریمت فرگا ایتین دے اپنے فیتے آلگون می ای کلی اکفان آئے سوال کل مر ہے آلگون کے بہو کے گدفت کمائی مندو گا اچھیں ہی پرگا نو دے بار ہے ای آلگون میں زائے کم گا ہی پرکر بار ہے اسر کے اقفان حدیث کو بھی قرآن بھی سوال کرا رہے ضمام کا اقفان فن وی میں کیا گن اور گا تھا میہ کیسے سبب نے کا اقفان کی میں کہ لیں گے فن وی رسول کے رسول اللہ اقفان تھی ہی تیرے کے ضمام میں اس کے لیں گے وجہ پر تکا اگن ہمیں ہم اکلائیں کا اقفان امیا مستم کے گا تھا رسول کا میں فن وی تو ہے رسول اللہ آئے کہ ہم ام کے گا تھے ضمام میں اس کے لیں گے رسکم پٹ کا سوال کر ہمیں ایک لیں گے اور میں کم میں ریکا ہی دعال فس نماز قرآن امر کرے بھی تو ہے رسول اللہ حد دعا پر کرے کہ لیں گے گندی بنا میں آئے کے لیمام میں اس کے لیں گے رسکم پٹ کا سوال کر ہمیں ایک لیں گے اور میں گے مسند میں ہوئے کہ بین صدقائی ننگوا فقیرنا دیو مکہ اکفانا امر کرے بھی تو ہے رسول اللہ میں اس کے لیں گے گندی بنا میں آئے کے امر کرے بھی ہے لیمام میں اس کے لیں گے رس کم رٹ کا سوال کر میں ایک لیں گے اگن میں کم میں آر کو ایم ہو رو دے ہفمن امر کرے بھی تو ہے رسول اللہ میں اس کے لیں گے گاندھی بنا میں آئے کہ امر کرے بھی لیمام میں اس کے لیں گے رس کم رٹ کا سوال کر میں ایک لیں گے اگن میں عمر افہر کعبۃ اللہ گفل گس حج من امر کرے بھی تو ہے رسول اللہ میں اس کے لیں گے گاندھی بنا میں آئے کہ امر کرے بھی لیمام آدھے ہے الگن میدنی ایمان بگن الگن کے می ہونا دین گوار ہے الگن کی ریمام بن سعد بتے دم مینا قوم کے می ہوں گاتا بڑا گن اسلام دین گوار با قوم کے ایم اسلام میں جو ہے عبد القیس وں ہم ہوں گفت می با می ہوں کی بحرین یہ کی کرے گا بے کے می با می ہوں گے بری کے گئی جارو دے کی بے کر کے می بے کر کی اس زمان کے فتا کیا علم ہے بگن نصرانی دین بننا گن اڑوا بے کر کے میں بہ امیوں اکم گا ونی ہجرین دیہ ون اہر گئے میں بہ امیوں مدینہ ایس ایتو رسول اللہ اکفان فاوان پر دشمن گا وقت گا جارود ورا ریبیت لیمن ہدا گین ایتو کے اکفان غریب گا مدہ دین نبی دین ایتو کے اکفان امی ہنائی اسلام دین گا واہ کو دیکھوں جارود دین نبی اگل میں بس می کرین علماء می ای دین کے اگل میں ای دین دو کو لوں ایوا فافیائی مد گا اکم دیرے نان نان اکم کے اکفان جامین وڑا گنم توے حدیث کو ربی ائے کے یہ علموں گے دین کا برے ہے دین کا بنموں یہ وفاوری ہے فافے فہوی دا کما جامی نہوری میں دمی بامی ہوں اسلام جو ہوئے آدھی میں وفتو کے تیرے گا عبداللہ بن عوفی الاسجی وکی ہے امی ہوں گے بڑا کو آئے مینا کھانتا کولا گتا کی مسکتو ہے دورکولا مجھے جمالتا تیری کل دیما بڑوں گے امیم فمالیا گے مسکتا بنموں مینا بتاں گا ہورے می بامی ہوں گے خداموں گننوا جمالتا ہوئے کھانتا ہم جسا ریت کو ترتیب کو بہتا ہوا حدافا دتر کو فیران بدل کو صاف خود فیران دا نجہد کے مڑ مڑوں گا پا اتر رسول اللہ اکفان کو اری ہنگ اتوے جے ඇයු මිනාකි ඉස්කොළොම් කුඩ සිවතුරු මිහක මිනා ඇ සිතුරක ගාන සදම් කළොමන් ඇ්ෆෝර්වාදීම ඉතුරක ගාන් බද්වා ජබුන් ඒනගේ ඉස්කොලයි රූපයයි සිපාක මච්චන් ඉතුරක ගාන් බද්වාාිකම් විස්නාගෙන් දන්න ඇතිිය ඒ මෑරස් කලග සුලයි. මීහුන්ගේ බේරපුරක හමකි ෆෙම්බෝ කදා හදා එච්චපෙස් නූනෑ මීහා මීහක වනි එමිහාගේ එම්ම කුඩ දෙගුණුවන්තයෙන් නුන්තය ඒයි හිතා ඉදුලිය. හදිස් කුරැබියේ තියයි ඉතෙද අධි කජයකි බෑග මැක්කලාගේයායි එකළඟ රස්සූල රුස්තවානය දෙ හසීලති බවට ඒයි රුලිමටුකමයි කන්තක විශ්නා දස්වේ කන්ත කුලෝමයි. එන දෙන්න වී අල්හම්දුලිලා හිය එකළාන්ගේයි අල්ගනු එකබෑග එකළාන්ගේයායි එකළඟගේ රසූල රුස්තවානය දෙ හසීලතය නමස් ලැබි කළාන්ගේ. දෙම වතු මීු ස්ලාමගින් ඉතුරක ගාන් ගරිවා දෙන්න විය ඒ මෑරස් කළයක් රසුලෑ අගුල්ම නකි වර දුර දතුරකොප ඇ බැකීම අගුල්මෙන්න්නයි කලිගානයි දෙමතුක අධි කාපරුන්ගේ එත බයක එවතිබුව ඒම් බීවා අනිකාවස් හොරමැත්තිරි මහික්ගා නොනී නොස් අවදවනය මිකමටක ඔුන්ම ස්ලාම් දීවා තිබම රඟල් පුරිහම බස් ලකු කරබානය අමරුල කරබාර මිහන්ද නීම ඉතුරක ගාන් හදිස් කර ගිය ච බෑමිහුණ අවරම අමර කරන මැකලෑ කිවියන් ඉමාමිගෙන් තිබමට ැමැකිලා එකකවියන් ඒමාමිගෙන් තිබමකී කුබෑකන් තිබෑමිහුණ ඒගේ හෙජ ෆයි ඒ මෑරස්කරයාගේ මෙැනුවී හක්ගුවෙන් අල්කම බෙවේ කලෙක නවාක මටයි මහම්මද ගිපානී මෑරස්කරයාගේ රසූලයක මටයි හෙකිවගෙන් තිබමයි නමාදු කායින් පලෝමයි සකය ජිනමයි රම්ලෝම රෝධ හිමයි ගනීම මුදලුම් ෆස්බෑකුල එබෑ ජිනමයි මියර අධි තියබෑමියුම් බොය ඔලේ බාවබාතු රාත බයින් දුව කොල්ලෑගෙන් තිබමයි මෙන් හදිස්කුරෙවමු අශජ්ජු දන්න ඇතිියේ ඒ මෑරස්කරයාගේ රසූලෑය අල්ගුන්ම රැකි වරවිස් ආභවා නොබෑ බජිග නරකෙව එහෙම බීම මිහා ඇතිපොද බලා උළුමන් හුද්ද දෙබීයා වානි කෙත්තව මීනා මෙහෙන් දෙනී එන් අතුගේ ඉංගිත්ත දප්පා ඇක්ගොස් දක්කාපය මෙහෙන් දෙන්නේවා ඉතුරු කිරිමාන් ඉංගිල් පුොල්ත ෆේකුරවා දේගරපුොල දක්වාවා හදිස් කුරවිය තියරුම් වානයකොතකි බොයනි මිහාවරසේ බොයගෙන් අන්න වජ්‍යෙක්ගා කනිිපාගෙන් තෙදුවේ දෙබෙන් දෙදර මිහාගේ කටමතිීගාවස් ජාපානය මේහම හදිස්කර බොමන් එතන්ගා ඉන් එබෑමියු බොඩක් කටම සිනිවා කොල්ලාැිය එමිහුන් ගාතන් හිනිව සතුවිජය මිවී ගොතකි කරිමති නිවා කළ මිහාගේ කරිමතිීග එහුරි දකුණකි හම හදිස් කරේබි ගොතුන් ජාපාහුරි දකුණකි දෙම බෑමිහුන් රගල ඉස්ලාමකින් හෙජෝග
1: දීනු ගඩුම් ඉගෙනස්තන කීරිත රසූදාග සියරත්
0: හොනෑපත් වංහා මීහුන්ගේ වපුදු නැජිතු කරාගේ හොනෑපත් වංහා මීහුන්ගේ වපුදෙ ඉතුරකරේගේ පානුගේ අරිහන් අය මී සතාර මීහුනේ මී තෙරේග මුසේලමතුල් කද්දා අය එකවමගේ මීහුන් එකජයගේ ගින්නනී කීමය කල්ලා නිවාකු ගෙන්නෙව. එයි ඒනාගේ ගදර බෑමීව තෙරේග බොඩුකමනෙව මීනා ඇස් ඉතුර කරෙක් පානයි වාහක දක්කාපා දෙන්න බියේ අල්ගුණ උලේ හිසාපුගේ නවීකන් අල්ගුණට දෙබාරය මෙන් දෙනීම හදිස් කුර බියේ කජයගේ මියෝ හොටිකනු එදන නමොයිස් නුද පාසීමේ දෙම යා වතුක මීහුන් ඉස්ලාමිකෙන් රටන්ගේ ජවය මිදියම ෆවගා මුසෑදමත් නබීකම දවාකො මිස්තකුන් හල්ලාපිය. දන්නේ සලාමයි සලජී ඉතු රසූල් ඉෆාන් හයත් පුළුගා මේ මුසෑලමතුල් කදාබයි සජාහය කියුණු අංහනකයි දෙමිහුන් නබීකම දවාකුගෙන් ඕනුව අදි මි දෙමිහුන්ගේ මෙදුගා දෙකොළු වෙරිකම් පෙටි හඟුරාම ඉපා අනිකා දෙමිහුන් ඉඳෙ මිකහල වරන් අජාභාපද හිනි අන්නානේ ජාතුවේ ගෙත්තාකන් ඕනුවය මිබෑමිහුන් බලිකුරවී අබු බකරු ඉෆාන් ඛලීපා කමුගා හඟුරාම් කුර බෑගෙන අද යමන් කරෑග අස්වදුල් අනසිය කියම මීහකුවෙස් නබීකම දවාකුගෙන් මීහුණ බරන් අනියාකුන් ඕනේ. මීනා යමන් කරෑග සනාග ඉතුර සූද ගාන්ග ෆරෑපරුම් වැඩියකන් හුණයි බාධානය කියේ බේකලිකයි හඟුරාමකෝ එබේකදකු ගතුලිකො එබේකදකු ඉන්නේ මාරිවෙති අභිකමජකයි ගදකමුන් ඉඳගනගෙන් ඔලනිකුන් එකවනා ඒන බලිකුරබා ගතුල් කුරබෑතිය. මී අස්වදුල් අනසී ගතුල් වී ඉතු රසූද ඉෆාන් ස්වර්ග වඩාගි ආජාස් කම්පුරුග ඔන්නනි කොන්නේ ඒවාහක ඉතුරක ගාන් ස්සාහ ේකරන බර කරබිය මිකබරෑගෙන් යමන් කරෑන් ෑමිහුන් අයි ඉතුරක ගාන් ස්වරු ගොඩාගත්තා තිින්ද හොන්න. අබූ මුස්ලිමල් කවදානී මිකද ගානයි අස්වදුල් අනසියායි දෙමතුගා හි කන්තවගේ වාහකයි මශ්ූර් වාහකයකෙව. ඒවාහක හදී ශ්‍රිවාකුරේ බිගින බේකලු නිවාකුරබිය ඒවාහකයකි අස්වදුල් අනසී නබීකම ගවාසුන් ආග මච්ච වෙරිවේ. මිස්තකුන් දීනුම් ිතන වෙරිකෝ ඔළුමගේ තෙරේග අබූ මුස්ලිමල් කවලානී ෆාන් බලා ෆොනුබා ගෙනස්කින් තිබනායකි මෑරස් කලාන්ගේ රසූලයක්කවන් හැකිවම හේ ලෙතින් පාරු අහ එක ගාන් විදාල විජයේ කජෙක්තිය කියා එච්චත්තිම කජගානක නොවෙස් ඉවේ මෙහෙන් විදාලීම බනෙෆියේ තියහෙන්විය මහමද ානකී රසුලකුම්ගා හෙක්වම හියේ එක ගාන් ආයකේ විදාලීම රුඩි රෑගෙන් වරපොඩු අජිෆාන්ගලින් අන්දාපා එක ගාන් ඒනගේ අමරන් ඒ අජිාන්ගලු විතරයෙන් එල්ලාපිය යජපාංගල් බොඩුකමුන් කජිගපාන ඒතිරේක කාය පුජ්ජේ අඳ අදාප නිවුණු ඉරු කජිගපාන හම එක්කම විස්නුවේ සලාමතුන් එබහුන්නේ විය මිකම අසුදු අනසි හයරාම්බිගෙන් ඔලෙනිකුන් ඒනාගේ බාගවිරීන තිබීම බුනෙපුවේ ඒකජිගපාන අනිකා කන්ත කුරන් ඔලගෙන් බාණී බේසාරුකම් ස්නේගේ මිරරුගා බහට්ටෑගෙන් කජේගේ නබීකන් ගෝස් කොප්පානේ දෙන් එකජිගපානන් ඉරරුන් ෆෑබන් අමරු කොෆියේ ඒකජිගපාන අල්හම්දුලිල්ලාහි විදාල විෆා ඒකජිගපානගේ ජමල් වෙච්ච සවාරුවේ දතුරු කුරබාෆා වඩාගෙන් මදීනායන් අරා වඩාගෙන් ඉරු ඉතුරු එකජිගපාන සුවරුග වඩාගෙන් අබූබකුරු ගිපාන ඛලීෆාකමන් ඉසුජේ දෙන් එකජිගපාන මස්ජිදුන් නබවිය වද වඩාගෙන් නමාස් පුර කුරබාන් හුන්නෝ නිකුන් අමරු ගිපාන දික වඩාගෙන් ඒ යමනුගේ මීහකන් එංගි වඩාගෙන එකජිගපාන නමාස් පුර අවදි වඩාගතුන් අසුවැපියේ කජිගිය කි යමනුගේ මීහකින් තායි ඒකජිගපාන ආදී යමනුගේ මීහකීමේ අමරු යමනුගේ කොණ්ඩරකුන් හෙයෙ ඒකජිගපාන සනාගේ මීහකීමේ අමරු ගිපාන අසුදු අනසි මීහක වන්දා නේන්දිවා කෙහිමේ එමීහා කොබෑ හෙයෙ ඒකජිගපාන එමීහකී අලුගඬේ අමරු ගිපාන මාරස් කැලංග වජුහබර ටක අහමේ එමීහකී හැම තියෙයි හෙයෙ ඒකජිගපාන හද්දවා බුරුකුරේ කලාකෝ එමීහකී හැම මී නිකවති අලුගඬේ දෙන් අමරු ගිපාන ඒකජිගපාන ගයකොළුගා හිප්පවාගින් කොණ්ඩායි කොණ්ඩියස්සවා සලාම් කුරබා කීත් කුරබා ඒකජිගපාන ගැප්පුරුගා හිප්පවාගින් අබුබකුරු ගිපාන ගරිහ බලාගින් අබුබකුරු ගිපානායි අමරු ගිපානායි දිමෙදුගා ඒකජිගපාන බෑන්දවාපා විදාලුයේ මාරස් කැලංග කිවෙන් හම්දුපුරමේ ඒකජිගපාන ඊ මොහම්මද් ගිපානගේ උම්මස්ගාවෙ සලාම් දෙවි ඉබ්‍රාහිම් ගිපානා මෙදුගා කන්තකුරේ ඉපදයි කන්තකුරේවි අදි සලාමේ කුරේවි මීහොන් දක්වාෆම දානි දිල් දුනියේගා මර නුගන්නවා දෙහෙට්ටි කජාංගේ දෙන්ෆයි අසදු අනසියයි මුසයිදමතුල් කසාබ් ගියයි දෙමීහොන් නබීකම දවාකෝගෙන් ඕනු වත්තරතකයි කුල අනියාතකයි මිකන් ගමි වල දිගෝ ආකේක එන්න ජෆා දෙමීහුන්ගේ වාකතකම් මිෆෙන් හඩිකුරාකසේ අවරමෙන් වස් දෙ නුකරමයි හති යමන් කරෑගේ තොයි වංහාගේ වෆ්දු සලාමයි සලාලි විතු රසූලෝ ඉගපාන ගරිහ තොයි වංහාගේ වෆ්දෙන් අය එමීහුන් තිරේගා ගුබෑ සොත් මුනුල් අස්වදායි අදි එමීහුන්ගේ සාහිබ සෛදුල් ඛෛරවි කිය වේකරිකයි වේ මීනාය සෛදුල් ඛෛරවි කියනී මීනාගේ අතුගාවා මා බොඩු මා රිවෙති මොළු ෆස් අහකටකේ මී සෛදුල් ඛෛරකි ඉස්කෝල ෆුරුන් නුහන බොඩු මොනු ෆ්ලයි හෙදි හොරි හරි කොලයි ඉස්තරි රිවෙති මා දීලති බේකරිකේ ඒකජිගපාන එපද බොඩති අස්මෙච්ච සවාරුවකින් ඉන්නවායිරු දුරුම් ෆෙරුණීමා හීවනී හිමාරිගේ මච්ච බොඩු මීහකු සවාරුවකින් ඉන්න හෙනවේ එයි එනාගේ හැබ බොඩුකමුන් නෙවේ ඒකජිගපාන ඉතුරු රසුදෝ ඉපාන ගරිය බඩාගින් බද්දල් කුරෙබුමන් හදීස් කුරෙබියේ අල්හම්දුලිල්ලාහි ඒකජාංගේ කජේගේ මිසර ගෙන්නවා කජේගේ හික් ඉස්ලාම් දීන මඩු කුරෙබි කජාංගේ කජේගේ යකී කාකුයේ ඒකජිගපාන දෙන්නේ අලුන කී සෛදුල් ඛෛරේ අලුගුණුගේ බෆේ කී මුහල් හිලේ අලුගුණු أشهد أن لا إله إلا الله وأنك محمد رسول الله هي مين دي نيما إتروك إخوان حديث كربية أدي كيتا كاليك فانكي زايد الخير مي بسروك معوني هيو جنبا زايد مي فهم إخوان زايد الخير كيو مشهور وجه دين إبافد إمين إخوة إسلام وجه مي باميه مدينة كورة دوس كروك تيب دين دسكو قرآن كيو هداجن دطر بيما إعاكم كم ميهكا فس أقاق ران زايد الخير بار أقاق ران دبافا فنو بيه فهمي گوي متين ان كم بي كم يترك يفان دترو كانا يا هديا قربتي مي زيد الخير غفانا ميدغا يتو رسول الله يفان حديث كوري بي عربين گ مول مول ميون گ خبر اي وداگين اونواني كو اي ميون فني ودا گنوا اي زيد الخير نوني هم كم ميهك اي اي ودا گنوا وربر اونني در درجا گ اينا هري اي ودا گ بربر متي درجا گ مي زيد الخير اوهاروي مي دترو اينا گ رسا ودا گنواني كو مگم تي گ رضي الله عنه අදී ඉබ්නු හාතිම් ඉසු රසූලුල්ලාහි ඉෆාන් ගරිය බඩාගේ වාහක මී කුරි බාබුගා ඉසු ඉංගජ්ජේ නොයි මුරාද් වන් හැග උරුවත් ඉසු රසූලුල්ලාහි ඉෆාන් ගරිය බඩාගතු මික ඉෆාන් කුන්දතුවේ රස්කලුනායි වකිවකින් ඉසු රසූලුල්ලාහි ඉෆාන් ගරිය බඩාගින් නෙවිය මීනායිකි එනාගේ ගෞමුගේ සාහිබාය මීනා ඉස්ලාම් බඩාගතුමුන් ඒ ගෞමුගේ වෙරිකන් දෙවවාපා පොණු විය ඒ ගෞමුගේ zakat නිකම වෙරිකුරවාපා එනායා එක්වා ඛාලිද් වන් සයිද් ඉබ්නු අල්ආස් පොණු විය ඉතුරක ඉක්මන් ස්වරු ගෝඩාගති එක ඉක්මන් ඉතංග හුන්නල් කොට දිහේ Zubayd wan ha mihunga wafudu Zubayd wan ha mihuna kiwes Yaman karage baike miba mihunga wafudu ituraka ikman ge arihan ayiru e mihunga tirega Amrubul Madi karib wadagate mikay ikman ki arabin ge tirein mashhur fawlawan ke iskolon nohana bodu miheme wara kuladan lemberiyeme mikay ikman itu rasulullah ikman wara yeful kon hitteviye egar කුන්ද තුවන් හා මිහිඟු අපුදු. මේ බෑමිහුණ කීවේ සියවන කෑ කබීලායක ඉතු රසුල් ඉක්මාන්ගේ කාපාපුරු කිලාපුගේ මෑකමදකී මේ කබීලාගේ මිහි කෙවේ. මේ බෑ මිහුන් කුර අඩ්ඩිය මිහුන්ගේ වෆදෙයි ඉතු රසුල් ඉක්මාන් අරිහන් අය මේ බෑ මිහුන් තිරේක වෙඩියකන් අයි අශ්අස් බුන් ගයසෙව කී මිහි කෙවේ. මිනා එකී එකෝමුගේ සාහිබාය උමරුන් ලස්වානි මේ මේ බෑ මිහුන් මදීනා ඇස් ඉතු රසුල් ඉක්මාන් ෆෑවන් පුරු දුර්ම දාම්බුන් හිනා තෝහිරුවේ ෆුනා අලා හොන්දුලා ඉරිවිත් ෆේරන් ජෑගින් දියේ මිත්‍රේග ෆර්ෆේරන් ජෑගින් ති මිහුන්ස් වේ බෑමියුන් අයිස් මස්ජිදු නබවිය වදේ ඉතුර ඉක්ෆාන් මැජිස් ගොස් රස් රස් කලින්න අර්බින් සලාම් කර ආද මතින් අබයත ලාන මිහින් සලාම් කපුවේ ඉතුර රසූල් ඉක්ෆාන් හදිස් කර බිය අවරින් නකි රස් කර කීමෙන් නෝනි මේ আদি කීත අවරින් නකි මුහම්මද් බුන් අබ්දුල්ලාහි එමිහුන් දෙ නෙවිය අවුල් මෙන් කජ ඉක්ෆාන් ක හම දිමාය කජ ඉක්ෆාන් ගේ නම් ෆලක නුකිය අවරීම එයි අවුල් මෙන් අර්බින් අද්වායි ඛිලාෆ් කම නුන්තෝය হাদিস කර බිය අවරින් ගේ කුනියත කි අබුල් කාසිම එමිහුන් දෙනෙවිය ඒ අබුල් කාසිම් ගේ ෆානෙ අවුල් මෙන් කජ ෆානයි සුවාල් කොලොම ෆරුවාෆා ඔති කොන් ඉතිතෝය হাদিস කර බිය සුබහාන ﷲ යේ තියහරි කහීන් ගාසුගා මිහුන් දක්කා උලේ සාසුගේ වාහකේ අවරින් නකි කහීන කීම නෝනෙ කහීන් කමයි කහීන් තිබේරි නරකගේ අවරින් නකි මාරස් කියන ෆොනුයි රසූල කීම එමිහුන් දනවැෆියේ දෙම්පේ කජ ෆානි රසූල කන් අවුල් මෙන් දෙනගන්න හොටි කොන් ෆදේ කොන් තෝය මෙහෙන් දෙන්නේමා මිතාගේ බිමතින් හිදමුවර නංගවාපා හදිස් කුලේ බියේ අවරෙන් නකී මෑරස් කියලාගේ රසූලයකව මිතකිතුව සිකිදේ මෙහෙන් හදිස් කුලේ වමායකු එහි දත එක දෙකවාමගේ ඇච්චපුරුගේ තිරෙන් තස්විහ තහලීල් කියාවිය එබෑ මියුන් කුල්ලියක දෙශහාද කියා ඉස්ලාමී ජව්වේ දෙන් හදිස් කුලේ බියේ මෑරස් කියලාගේ අවරෙන් හග්ගු දීනාගෙන් ෆොනු විය අදි අවරෙන් ගමච්ච ෆොතෙ බාවා දෙවිය ඒ ෆොතකී ඒගේ ෆහතකුන් නුවත කුරියකුන් බියස් බාතිල් කමින් අන්නාකරින් ඔය ෆොතෙ නෝනේ එමියුන් දෙනෙවිය කජිගවාන් මෑ දූපරුන් එ පොතුන් තංකොලෙන් නමස් අවුල් මෙනන් ඉබවුන් එදමුවේ දෙෙන් ඉතුර කජිගවාන් අවුස් බිස්ම විදාලුවේ වස්සෝපාති සූර එෆට්ටවෑගින් වරබ්බුල් මශාරිකි මියා එතයි හමිය විදාලු ීරු කජිගවාන්ගේ ලෝපරුන් ඔරුණු කරන පොදු කෝපෙ ප්ලායි හමිය ෑබජ්ජයව එබෑ මිහුන් දෙනෙවිය කජිගවාන්තිය කීරිත් කරපනී කජිගවාන් රසුල් කමයි ෆොනු වි කජාග කිවිය බිරුපුලුන් තොය අදීස් කුරෙවියේ එකදාගේ අවරෙන් ෆොනොවී කඩියගේ මියපද සීදාවේ තුවනු වගෙන්වා අතිත්මකාගෙන් නවේ ඒ මගුන් කස්සාලයායිෆිනව අහුරෙන් එක්කමක් එවී හලාකිවේ අහුරෙන්න්නා මෙදුගාවෙස් වහි කුරවාපා වනී මිපද ඉන්නවේ වලයින් ශිඋනා දනස් හබන්න බිල්ලදී අවහයිනා ඉලේක සුම්මලා තජිදු ලක බිහි අලේනා වකීලා ඉල්ලා රහමතන් මින් රබ්බික ඉන්න ෆදුලහූ කාන අලේක කබීරා මෙයා එතුගා එකලේගුම මවනීතිමන් ස්වාමීගේ ඉරාද කුරවාෆිනවා කජිගෆාන වහීකුර විහා තකිති ගෙන්දවාපා හරීමේ ඒරුන් ඉගෙන්දී තකිච්චා ඉමෙදුගා කජිගෆාන බෑග්ගෙ දේනේ වකීද කජිගෆාන නොදිකේ හුට්ටවේ හම එකදායික බෑන් හරි රහමෙ බන්තකන් නෝන් එහෙන් කමි කජිගෆාන කන් නෙතෙවේ එකදාගේ දීලතිවන්තකන් කජිගෆානුගේ මැච්ච නොහන බොඩු ඉගෙන් වේ දින් හදිස් කුරේ විය ෆැහිති බෑමීහුන් ඉස්ලාම් විජ්ජෝ හෙයේ මෙ බෑමීහුන් නෝනෙකේ දන්නවා ඉස්ලාම් විජ්ජෝ වේ අදි එමීහුන් ලාපා තිබි ෆර්ෆේරන්ත බෑලාෆුවේ බාර අස්දු ශනුවත් වංහා මීහුන්ගේ වෆුදු මෙබෑ මිහුන් වෙලියකන් අයි සුර්දුබුන් අබ්දිල්ලාහිල් අස්දී මිකල ඉගවානේ මෙබෑ මිහුන් ඉස්ලාම් මුවෆහුගා සුර්දුබුන් අබ්දිල්ලාහිල් අස්දී මිකල ඉගවාන මෙබෑ මිහුන් වෙලිකන් දෙබ්බාපා ෆොනු වම්මු හදීස් කුරේ බියේ කල ඉගවානුගේ එකුගාවා ඉස්ලාම් නායගින් මුෂ්‍රිකුන්නායි හංගුරාම් කුරාටේ මෙබෑ මිහුන් රසගොස් ජුරුෂේ කිය රසායි හංගුරාමක එර ෆතහ කොෆුවේ තේර යමන් කරාගේ හැමියර වංහාගේ රස්රස් කලුන් ෆොනු වි වෆුදු ඒ රස්රස් කලුන් අකී හාරිස් බුන් අබ්දි කුලාදේ කිය රස් කලකායි නොමාන් බුන් මුආෆිරේ කියේ රස් කලිකායි හම්දානේ කියේ රස් කලිකායි මේ රස්රස් කලුන් ඉස්ලාමිගෙන් ඉතුර රසූල් ඉක්ෆාන් අරිය වෆද ෆොනුවේ මේ බෑ මිහුන්නා ඉකුගා ඉතුර රසූල් ඉක්ෆාන් ඒ රස්රස් කලුන් ෆොනුවි ෆැක්කොල්ගේ තර්ජමා බිස්මිය ෆහු මෑ රස් කලයන් රසූල් කමාගෙන් ෆොනුවි මොහමද් ඉක්ෆාන් කිබෙන් හාරිස් බුන් අබ්දි කුලාද රායි زیر عین کے ویر نعمان شای مغافر شای حمدان شای میں میس میں ہوں انگا میں اہرن تی بے فرنا تیز مگو دیکھی کہ لائیں کہ بیان حمد کر میں ایک لائیں گے ایک لائیں گے منوی حق وی گن الکم میں بے ایدہ کو نوہ مارس کے لائیں گے میاں فاو دنے تی بے فرن فرنوی رسولا اہرمین کی گاتن آئی اہرمین رومین کے بیون امری مدینہ رجوع وانی کر رہے اے رسول آئی اہرمین بدل کلائی مدینہ گئے فہے اینا کے رسالت اہرمین ادا کو تیبے افرون کے فراتوں خبر تن انگا ہے ادی تیبے افرون اسلام وے مشکنائی ہنگرام کربا واہا کا ایبا ہے ہما کر ورم مارس کلانگ اکلانگ تیدمک تیبے افرون نا دکوا ہے دن تیبے افرون کے بریکن سلح کربا مارس کلانگ کی بے اٹھائی اکلانگ رسولہ کیمن تیرے نماز قائم کو زکاہ ننگوا غنيمه مدلجه فاسباكلا ابا اي مارس كلان كي بيتاي رسول انوري باكن دين اتجتي فنوبا فرض زكاين ادا كوربا لو بات ادي انغمه اورين رسول زي يزون كي دريكن زرعتي اريه فنوا فا اي معاذ بن جبل عبد الله بن زيد مالك بن عباده عقبه بن نمر مالك بن مره ميمس فيهم ميمس فيهم تي بي فروم ذس هيكون هيتواري تبه فرند زکاتا اسلام نو تبه بایک جزی ننگوا امی سیونای حوال کول باه امی هونگ امیر کی معاذ بن جبل تبه فرون اکک انکک خیانت تیری وے اکک انکک نکمت قران اول نو حدا ہری کم ہیم یار وان ہاگ ایم من نم ہیو کون ہیت واہ والسلام علیکم ورحمت اللہ وبرکاتہ الف ہا ساد حمدان وان ہاگ وفد با امی ہونگ ویری کن ائی مالک بن نم پے مینائی کی برابر لمبری کے می بامی ہوں اس اتو رسول اللہ فانائی بدل کلی اتو کے گمان تبو کو امری وڑا گنونی کنے مالک بن نام تو ور دیوت قصیدائیں حدا اتو کے گفان مد حد نبی دم می بامی ہوں اسلام بوم می ہوں گے مچ مالک بن نام تو وری کر با با فنو با فی می بامی ہوں نا مدگا اتو رسول اللہ فان حدیث کر بیے ہم دان کے می ہوں کی رنگل بے کے نصر دین مبس اوس وی گن ادی ہنگرا ما گا کک کرا بے کے امیہوں کے تیرے گا اوتادنائی ابدالن ویب اوتادنائی ابدالن نکی ولی ویننگ تیرے گے دیدر جائے گی بائی کے فنرہ تجائب وانہا گے وفدو میں با امیہوں نکی کندت وانہا گے ایک قبیل آئے کے میں وفدو گا آئی تیر امیہوں نوے میں با امیہوں آئی اسلام ویگے میں با امیہوں کے مدل کے زکاہ بس حفا گے نوے حدیث کو ربیئے تیہ تکت حفا گے رکھا گست یہ با امیہوں کے فقیر انہ بہا دے رہے ebamihun denebiye algunme migenayi algunmenge fagiruna bahadifa adi ginay fahur takeche abu bakr ufan bidalbiye e maruskeng rasulaye mi anha wafuto tirega mifada wafden akmen nege rasulullah ifan hadis kurebiye tedma ki maruskelang yadi qudrat fruga wa kamke ekadang bakmiunan heo kamakan irada kurba fiya ebeku hittan iman kama tanos kurba fasiha kurba fate demfai bamihun madina ga dus kola kutibe اسلام دین وی کان تکای قران کی وا اونو دین امی ہن رہ دیوان اولگین فی ہندگا سی با امی ہن میہ ابہ رہ رجو وانی کون کما کو ہے اے ونی ما بونی وا کی احرمین ابہ دام بیرن کرا کما کی احرمین ایتو رسول اللہ ایمان فاں پلو پھرن کم گوا ہکن ایر رگا تی احرمین گے اخوان نہ خبر دی اسلام دین دسوی کان تکای قران دسوی دیبن علم تن امی ہن ابہن انگم گے بینو گے می با امی ہن می با امی ہن دترن ایتو رسول اللہ ایمان فاں پلو دیکھیں ہا وگتگا امیون بار رنگلن اناما ہدیا دیبیے دین امیون نکنن ہدیما حدیث کرے بیے تی با امیون کے تیرے گا میاد میتن نان میہ کو ہے ہیے امیون دین نیبیے آدی ہے اون منگے تکتی بل ہٹاں ہوری کجج کو ادی بھاوے اون من دیابا اکجج فاوان پر دیکن انا نے دین امیون دیما فوگا اکجج کو اس دین نیبیے اے مارس کریاں رسول اے اڑگن کی دین میگا میتنوں کجے گفانو امیونن اناما ہدیا دیبا امیون کے بیانن تے فدوا دیبی ما دی امیون کے میہ کیمے algunu ke benu ska ifan fuddu adibane kamga idun veri begin ka ifan ku faran pro durun ke makan jibga time adi skrebi ek haje ke benu ki ko bahiye izwana de nebi e benu ki algunu ke faba fuswa rahmet ibn matai algunu ke musandi kan algunu ke higgenu ga jibu matai ka ifan ma ris kran ki be dua ful ko debu me ding ena e idun maga dua ful kurba ena bis ehmi ka debi waran inama ai hadiya dibba fa funu ba fiye sola sola bat wangha mi hunge bafu میوان ہا میون گہ افدی کم گا ایتو رسول اللہ ایفان گہ الیان ہتر میہ کو اے میبا میون ای اسلام گین فاوان پر دُرمتے ایس دی نبی اگل مننی اگل مننگ قوم گہ میون فنو ایما کہ ایفان گہ الیان ہا افدا کی مے ایبا میون تی بی اسلام دین قبول کو گین ہجرا نانہ بیک اسلام کو نتے میہن بنو وے اڑو ہا گین میکن اوئی گوتے بیلما فنو یتی وے ای مے میہن دی نیما حدیث کو ربی ایتی ایبا میون کم متا کو تی بس مارس کرے کی بی تقوا وی گین تی بنی وی یا فروال نتے دین حدیث کو ربیے تی با امیون گے رک کنکہ جن ہے یہ امیون دے نبیے ورد تیا گے رک کے حدیث کو ربیے الحمدللہ یہ دن میں با امیون ایتو رسول اللہ اکفان گے مہمان کم گا دوست کو لکا تیبے فا اسلام دین دس کو قرآن کی واحد آگی ہنگے جو ہے مین کو میں میہکن انام کا فسقا گے رن دے بیے ستار سعود بن حزیم انگا امیون گے وفدو می وفدو گے تیرے گا اے نعمانے کیون بے کلک میواہ کا مفدین روا کر بیے اہرین ایتو رسول اللہ اکفان گے اریحق اہرین کے قوم کے وفدگا دیئی میں ایر ایتو رکھا جائے گفانا مڑی اکر ونی کیون تیر بفے میستکم ونی دبے کرے ای اہنہ روحم اسلام بابائی کے اہنہ بیرم اسلام بابائی کے فهي أهرمين مدينة عايز فعبا فا إترو كليغفان فعبان بلو دورفما مسجد النبوية ديائر فنوني إترو كليغفان كاتنماد فلوكان هنواني كوري دين أهرمين مسكيتوك إفراتيكا تبا إترو كليغفان إكمون أودي وداغن وداغن نومون أهرمين ديك وداغن فا حديث كوري بيه تيهي كومبين هيجي أهرمين دانو عفي موه أرغن مني سعود بن حزاء منها ميهوني موه حديث كوري بيه إسلام هيجي أهرمين آده دنيما حديث كوري بيه تيبا ميهون كي أخاق مجا كاتنماد نكولي كيه بهيجي Ahrimin dengi mahu kalikan apa yang asyik fungsi kuriaga, ini kemudahan yang kamu gahih kau kini tipe unik. Hadis kuriaga komentar kau tipe yang nama Islam menjaya tipe kami muswani Islam kamu gahih. Deng ahrimin kalikan apa yang asyik fungsi mahu deng ahrimin faham tipe tenang hingga jayi mahu deng anifar kalikan pada fonu bima ahrimin diair ahrimin furtumnya diair nudefri kujak gawai hingga jayi mahu ena apa yang asyik fungsi ahrimin dengi mahu bina huri ihap far naudi fay. ای اینا گل کم ای اینا ای اولون میگه خادیم و کمون تاکتی باید هتان خوریه حدیس کره بیه اینا یا مارس کلیان که برکه لبانه چه سیدال قومی خادیم هم باگا میهم که خادیم کی میهم که صاحب آیه نمان ویدالو بیه میکنجا بی اهرمین کره رنگالو میهم کم که اهرمین کره علم بود مسلی میهم کم که ای اتولو کلی فان که دعا فلو که برکات نیه اثر فیزارت ونگه گفته سلام علی صلی الله علیه و اتولو رسول الله فان قریه فیزارت وانگه که وفدین ای اسلام میگن که یک فان که فایوان پلو دوش مسای امیون که رشب واره نمایی رتت دوگین اکما می دوگا دعا پلو کدی پون ادی نایه می با امیون ان اسرو که یک فان دعا پلو کدی بیه می با امیون رشن امریدیه ایر واره بهی رب ورد تیاغی و جیو اونو هی اصد وانگه امیون که وفدو می با امیون که وفدو گا درار بنال ازور که فانو بیه می با امیون ایس اسلام مفا امیون که رشب گا ایسر هنگا ایتا کمی گواهکین سوال کلو ہوئے ikan kawan ki dunia itu sebagai fal belmai ramal jemai mibawat ke kan tetekeh eh huria kawan me itu rekah ikhwan nahi kurebiye bih azdu angha gafdu azdu angha mihun kure bayak itu rasulullah ikhwan gari hangai emihun ke nasab emihun ke kabila firun emme dur kafaya hame kiasa ikafaya ki kahsan ke yaurub ke yashab ke sabah ke kahlan ke zaidu ke udadu ke maliku ke nabtu ke غوثو کے ازدے وے می با امیہوں آئے وفتو کے واحقا ابو نعیم کے فانوں سوائد بن الحارس الازدی کے فانوں کے کیوائے مفتہیں رواکر باتے وے اکر ایک فانوں بیدار وے اہرمین کے قوم کے فراتوں اتو رسول اللہ ایک فانوں کے عریحت دیا وفتو کے ہمیہوں کے ایک کم گا اہرن دیئی میں فہے اہرمین اتو رکھے ایک فانوں کے عریحت دیا ہندو گا اتو رکھے ایک فانوں اہرمین تیبی عدب بری کمائی تاہر فاہر کمائی میں دو گا ورن ہپلا ہم کر بیئے وے Itulah kerjakan hadis kurebiat ya bahamiu naki kumbaya kiam hiye, awalnya dengan wafimu ya algunnya naki azdu angha Islam baik kiam hadis kurebiat kumbaya bahkan kumbaya dawai kumbaya hagi kating orang nambahnya, tiap bun bahai tiap bahamiu ke iman kumbaya hagi katiki kubah hiye, awalnya dengan wafimu ya algunnya mizin nibah ke hagi katiki algunnya fener kumbaya gahipat tag inti baik kumbaya, etrim fas kumbaya kerjakan algunnya gigat fono bi rasulun amur kurebi fas kumbaya. Anif faskamaki kajikfan amur kurabwa faskamaki Anif faskamaki jahiliya zaman usure algun menga wefahuri faskamaki Aziz kurabiyet man kajikfan rasulun tibamihunan amur kula faskamaki kubahiyye Agar men danna wafimuye kajikfan fanubi rasulun algun men iman buma kajikfan amur kurabi kamga ingi faskamaki maikilang ikibiyang iman buma Madaikatunan iman buma iswami gbawali bifaitakan iman buma Rasul bekalunan iman buma maru mafahuga adi fanubbeine kaman iman buma imiye Algun meng amal kroma kajikfan fonu bi rasulun amru kure bifas kawaki. La ilaha illallah Muhammadur Rasulullah muhdein kiyuma. Namad qaim kulawuma, zakaat dinuma, Ramadhan mahu roda hifuma, kuladana miha ku geflak gos hajjuma mifas kantaki. Jahiliya zamanu sure algun menga wifahu bifas kawaki. Tiyagi halga shukur kulawuma, dati halga kek kulawuma, niyafru ge hitikama ruhigatuma, hamad dinuga tedweriuma. Adabat teringe mihakal nawais mihakal libunu derakamakan ufanu kulomai miye. Mien de niwa itulah kejepan hadis kurebiye mibamihu naki ilmu eri hikmat teri baike. Mibamihu nge ilmai hikmatun nabi bekajun nabu maggai befawe. Ding hadis kurebiye ahurin tibamihu nang adi itulah faskaming angga huri me. Erun vihi kantang hamu eda hutte. E faskamaki miye tibamihu nang nukewene takiti jama nukurate. Nutibewene getab bina nukurate. Madama wakwikin dambi ikan kamahure ikak wanikakan hasdewiri nuarewe. Ikan jangki kibet ya bahamihun embri dambi barusuhamin ki kibet takwa juarewe. එකදායි කිබේ රුජුවාව අබද තිබේනේ තාගේ නියමතන් එදුම් බෙරි වාරය දෙම්මි බෑමිහු මදිනාගා දොස් කොලකු තිේපා රටහග ජවය සුම්මාදම් මිනන්ගෙනේ මගමතින් ඉතුර රසූදායි ෆාන් ගරිහන් වෆතක වෙතිරෙයි ඔදරත් වංහාග වෆදායි යලී වංහාග වෆදායි මුරත් වංහාග වෆදායි කවලාන් වංහාග වෆදායි වේ මී හත්තාවෙස් යමන් කරෑගේ එකෙක් කබීලාගේ වෆුත්ත කෙවේ මීන් කොම්ම බෑකම්ම අහුදු පුද්මටරයි අමානෙන් අදා කුළමටරයි අව ටෙරීනම් හෙකොන් හිතුවටරයි අනියාවිරි නෝවන් අමුරු කුරබතය අධි මහාරිපු අංහාග වපුදුවස් වේ බෑමිහුනකී සදාමයි සොයල්ලිපි ඉතු රසූදා ඉවාන් මක්කාගා හුන්න වීරු ඔකාදුගේ බාසාරුගා ඉස්ලාම් දීන ගවාලිපි දුවස්වරුගා එක ඉගමානුගේ මච්ච වරන් හුතුරුකො රද්දුකොන් ඔනු බයිකවේ මිපද මිස්මිහුවෙස් මියදු ඉතුරක ඉගමානුගේ අරියන් ඇති වන්නනී ඉස්ලාම්වේ කියමන් තිරුවේ බෝධ බෑගින් ඉතුරක ඉගමානුගේ හෙවපුරුකමන් එදිගෙන් නැවේ ඒ මාරස් කලාන් එක ඉපාන කුර විතෙදු වාදු ෆුල් වකාන හග්ගන් අලේන නස්රු ල් මොමිනීන මිබස් ෆුල්ගේ තෙදුකන් දක්වණීවේ আদি এ වෆතු තගුවේ තිරේගා ගස්සාන වංහාග වෆදායි අබස් වංහාග වෆදායි නඛර වංහාග වෆදායි වේ එමෙ ෆංගා වෆදකි නඛර වංහාග වෆතු කම සයිනි දහදාන් ගේ සියරතු ගා නංගන නොවේ මීන් කොම්මෙ බයකුම ඉහුනාමෙ ඉතුරු එක ඉපාන ගේ තබියේ ෆුල් ගා මාරස් කලාන් ගේ ලබ්බාපාවා ඛුල්ක ෆුල් හේකමයි උපා ෆාගත් කම් ගා බද්දල් කුරබ්බා එමිහුනන් ඉස්ලාම් දීන්ගේ ශරීයත්තන් උගන්නවා දෙබ්බා එමිහුන් රුහේහා වරකන් ඉනාමයි හදියා දෙබ්බාපා පොනුවේ යමන් කරෑගේ අස්අරීන්ගේ වෆ්දායි දවස් වංහාය මිහුන්ගේ වෆ්දුගේ වාහක මීගේ කුරී බාවුගා ඉස්ව හිඟාජ්ජිය අදි සලාමයි සොලවැ ලිවි ඉතු රසූදෝ ඉෆාන් හොනේන් හඟුරාමයන් අවදි වඩාගින් ඉතාංගා හුන්නවනිකොක් ඉතුරක ඉෆාන් හිජ්රේ වඩාගේ දතුර පුරුගා එක ඉෆානයි අදාවැත් තිරිබේ එක ඉෆානුගේ ෆැහැප්පුරුන් අලාගේ සුරාගත් පුනු මාජිකු ඒනායන් එදුව දෙබි ෆැක්කොලාගින් අය ඒනාය වරන් හෙවපුල්කුන් හිත්තේවිය ඒනා එදුව දියයි ඉස්ලාම් ගෙන්නැවේ මිනන්ගේ වෆ්දුත වී අරබී බරුගේ රත්තවගේ යායි බාදියතුගා ඉස්ලාම් දීම් ෆෙත්‍රිගෙන් දියුම්ගේ එම්මෙ බොඩු සබවකම්ගේ යකූලුල් මුතර්ජිම් අෆල්ලෝ අන්හු මෙහා එතන මිබාවන් තර්ජමා කුලවම කස්තු කුල හිසාබ නිමනීයවේ අදි හිජ්‍රයින් දිහවන අහරුගේ වාහක වෙස් නිමනීයවේ මේ දිහවන අහරුගේ ෆහුකොල්ගා සලාමා සලවැල්ලිබි ඉතු රසූල්ලා ඉෆානුගේ දරිකලුන් ඉබ්‍රාහිම්ගේ ෆානුන් අවහාර වියේ මේ දරිකලුන්ගේ මෑකම දැකී මිසුරුගේ වෙරිකම්ගා හුන්නේ මොකෝගෙස් ඉතුරුගේ ලිගෆාන වෙදුමුගේ මගම තින් ෆොනුවි මාරියතේ වෙකුණු ජාරියායේ මි දරිකලුන් අවහාරවි උමරු ෆුරුන් හයින් අහරුගේ අලිෆ් හා හිජ්‍රයින් 11 වන අහරු සරියතු හිජ්‍රයින් 11 වන අහරුගේ සෆර් මොගු තිරේගා සලාමායි සලවැල්ලිවි ඉතු රසූල්ලා ඉෆාන ලස්කරේ තියාර කුරබා ඒ ලස්කරුගේ මච්ච සයිද බුනු හාල්සතුගේ දරිකලුන් උසාමත් ලිගෆාන වෙරිකුරබා එක ලිගෆාන අමරු කුරේබියේ ක ලිගෆාන මිදස්කරයන් ශාම් කරයින් ක ලිගෆානගේ බප්පා ශහීද වී හිසාබ ගොස් එමිහුනයි හංගුරාම ෆරා එමිහුගේ තන්තන් අන්දා හදාපා අන්නාරේ මිලස්කරුගේ මච්ච කලිගෆාන වෙල්කුරබෑ ෆීමේ කලිගෆානුගේ ඛබර් එමිහුන දියුන්ගේ කුරීගා කලිගෆාන දස්කරෑගෙන් දතුරුකුන් එමිහුනයි බද්දල් කුරාරේ මෑරස්කලෑ කලිගෆාන නසීබකායි නසරේ දෙවියස් එතාංගා ලස්වෙන හුන්නාරේ මගුදන්න ආරුකාටින්නායි ඛබර් බදානේ මිහුන් කුරිමති කුරාරේ මිලස්කරුගා මහාජිරිය බේකලුන්නායි අන්සෝරිය බේකලුන් ඉතිරේ මෑ මෑ බේකලුන් වේ ابو بکر غفانای عمر غفانای ابو عبادت غفانم بسوی دم فی سلام علی صلی الله علیه رسول الله غفان اسامت بن زید غفان دید اعود کر با حدیث کر وی مارس کلاں اسم فرو گمچن ہنگرام یا نکو نارے اکدا کی بیا کافر وگین تیے بے کا ہنگرام کر ارے دمی اسامت بن زید لشکر اگین نکو نو ان گلو بنی کون اک غفان گے تپل کما میدگا کمس بیک وا کے دکا پھوے می خبر اتر کے غفان ان ای وڈا گین فی وا کے دکی مہاجری بے کجن نای انصاری بے کجن تریں افد مے مے بے کجن تبی لشکر گے وی کن دے بی عمرن ستار اہر دا کج کرے کیا گین نے فے می خبر ای وڈا گتم ان اتر کے غفان میست کن ایک کر با پا حدیث کر بی اے میست کن نے وے تیون کے غفان اسامت بن زید غفان می لشکر گے امیر کن دے بی کما می تی با می ہم وا دکا کم گا می ونی کن اڑین ہئی وے ඒනාග අමීරුකමා මෙදුගා වාහක තිය දෙකිපදෑ මීගේ කුරින් ඒනාගේ බප්පාගේ අමීරුකමා මෙදුගා වෙස් වාහක දෙකවේති ඉවුනෙව මෑරුස්කෙදාගේ ගන්දිපා විදාලු වමේ ඒනා එකීවිස් අමීරුකමන් එකටයන මීහිකෙවේ ඒනාගේ මී දරිය කීවිස් අමීරුකමන් එකටීගෙන් බා රඟලු මීහිකෙවේ තිය බෑමිහුන් ඒනාය නසේ තෙරවේ හිංහකොක්ගෙන් දාහුරිකමය දෙම්ෆේ මිලස්කර දතර තයාරුවගේ මදිනායින් අදි නොනිකුන්න නිස් ඉතුර සුරුදෝයි ෆාන සුවරුගේ වඩාගෙන් ආයාස් කම්පලු ජෙහි සුවරුගේ වඩායෙන් පියවේ දෙම්ෆේ සුවරුගේ වඩාගත්තුවන් පහු ابوبکر غفار میلسکر ہم میوی گوت شام کریا ہنگرام یا نیرو ویے میلسکر کی اتو رسول اللہ غفار نیرو وی لسکر کے میلسکر ہنگرام کری ابوبکر غفار خلیفہ کم گے امری ای نصرائی فتح لب گن رضی اللہ عنہ اثار ان باب باب فی ذکر شیء من معجزاته صلی اللہ علیہ وسلم مین سلامائے صلی اللہ علیہ اتو رکے غفار معجزات تو ترین واہ کولن ننگے باب فايس دامای سوالی بی میمان ایتور صاحبا که فریح ما بگیم با اثر تکرای حمد دی بگیم با سیار تکرای ریبیت بگیم با اولوگون تکرای علمو که تنواز کم رای بودی فلو که برکم رای کوفا که مدو کم رای تواضع بری کم که بڑکم رای آدیس اور میں مسیر تو اس کو بیان کولا ممبر کے تریم فنان ہری فریح سو فل تک وسنا ایتور کے فان ایم ہا حال کو تکای بس فل تو تیر کم بلا emihige hituge fenman aliwejje hama evs insana ko ekade gefanu nabi kama ay rasul kama ay medak kurave shakke nu qurane ituru ekade gefanu ekurebi dawaya ay medak toto ay nu me qurane me mihini ituru ekade gefanu ge mibuni hama emmeha kanta ki ekade gefanu ekurebi dawa ge macchan hekide mu'jiza etake ituru ekade gefanu zaman gaves islam wasai ekade gefanan imam be gatma mibuni gotum fudda gati abdullah ibn salam fa ekade demi he nu ne فهمی عبدالله ابن سلام ویدار بیه سلامای سلام علی بیتو رسول الله ایفان مدینه برایگین هندوگا آورین گوست ایتور که دیگفان که مهم مون فرو دیگفا ایک دیگفان که دوگوری نون کن دینگیم فیمه ادی صحیح مسلمگا رواوگیم بیه عربین که ورین کوری لما دیو اکیونو میه کو ایک دیگفان که فاوان پلو دیکین آی دوهو ایتور که دیگفان این آیا یواک پلو دیکیم فتی همگا الحمدللہ نحمده ونستعینه من یهد اللہ فلا مضل له ومن یضلل فلا هادی له واشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده ورسوله من حساب بدال وائل دنما في كبا كبا ادي افارتي بس فلت نكم بدال ايبا بلوات دين يترك يغفان ديون فارن بس فلت بدال من دنما في غنا واك بلك بين من نوني بياتي فان ابل دكوات امان غير اسكيفان غريهم اسلام دين غوالي من يتر يغفان رسولك فون في هندغا اسكيفان اسلام وداغن فا بدال ويتي اميه نبييا غ نبيكم غ مچن اورن بسمي هوري بسنا يغفان غ تيتكم مچ دايي ليبيغن نبي ميهني يغفان هيوكم كان امر كور باير ام فرتمين اكن كور بني يغفان نبي نوبا كمن نهي كور باير اكم ام فرتمي دورو وداغن واني يغفان نبي ادي يغفان نصر دي غدكن دي بير بودا فلو انيا وري نوير ذاتිකമായി مصيبن ايرو نوكلديگن فوي فلي نو اود كوروا فيا فودوت واود كوروا فيا كنالو بت ميم بيما اي نبي حكم اهرن هيكو جيم اللهم صل على محمد عبدك ورسولك النبي الامي وعلى ال محمد وازواجه وذريته كما صليت على ابراهيم وعلى ال ابراهيم انك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله ليوافوا كيرت رسول السيره بدارو دبا هوني حاجر آگے محمد توفیق رحمہ اللہ

0: දෙක්කීමේ විස්මියක ගෙල්ලු මෙන්න මේ ගාතු දක්කාලම කී මසලෙන් නැති එහෙනම් ඉස්මි දෙන්නේවි එකහල වාහක දක්කාය රෝග මේ එමීහක කොරේ ෆුරි ෆාෆයි ගවාක නියත මේක දී ෆුරි කිස්සෙක් ගවාක එකහල කම කොෆිය ඒගේ මේ ඒග අජුර් මෙදන්න අජුර මෙදන්න ඒක අසාබ් නියත දෙගුණ වෙගෙන දාන හැම මේ එකහල වාහක එන්නු ඒගොතන් ඉස්සා කුරාණේ හිතීමා හිතාමතක එකංක අන්නාන හේත දෙන් අරුන් මෙන්න කීරත කුරාණේ ෆෙන්නේරුගේ මේ යකුබ් ගෆානු ගවාකන ඉන්නමා අෂ්කු බසී වහුස්නි ඉල්ලා ඒ අල්ලාහ් සුබ්හාන ව තාලා ඒ දුවා දෙන්නුන් ගේත ඒ සමගීගතුගේ ඒ ෂෝර්ත ෆාල් කුරු එහෙම අවුල් මින් දෙකේගතුගේ ඉස්ලාම් දියුණුක වරමුළුගතින් ඒ අල්ලාහ් සුබ්හාන ව තාලා හසරතුගේ දුවා දෙන්නුන් ගේත කොම් මේ මීහුන් ගාතුගේ වහ දෙකම වරි දම් නමාද තිය දම්මර දුවා කෝ ගේත ඒකම සලාම කෝ දෙමින් දෙන් හැම වහ කන තිය දෙකින් ගේත එහෙම අවුල් දෙකේගතුගේ ඒ කන්නේ ඉස්ලාමී නظر කුම් බලාර් එම් මේ මොළුගත කි අල්ලාහ් හසරතුගේ දෙන්නු මුසීබත් තක කන් හොරි වහ
1: අයන් විතර කොදම් බැලුම ඇච්චකේ හම වර මොහිමකමෙන් එයි ඉතක මේ කම්බඩුන් තකෙන් එකම වහනම එකම බඩුන් ත මේ බේල් කොදලෝ ඒක එම්මේ මොළුගයි දෙම මේ ශේඛ විදාලු ඉංගේත අල්ලාහ් ෂක්වා කුරාෂ මේ කාරක දෙකම වර එයි ඉෆරාතු ගරහ මේ ඒක මේ ඒක ජවාබ එම්ම රංගලු මේ හල්ලු දෙපිකෙන් දානේ විස් මේ ගංගේත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම ගේ ඉර්ෂාද තක බලයරගලුන් මෙන්න ෆහග වෙගෙන් දනි දෙගොතකන් එබා මේ හාලතුග ෆරවා එබ කුරේයි එවාගොතකි රුඩියකි ජස්බාතෙ වීම නෆ්සානී කමෙක් කම ගව යස් ඉන්සානාගේ හෂිගණ්ඩක් මේ අන්න කොම්මේ හසාසක ජස්බාතක එකුග හෂිගණ්ඩුගේ මේ එන්ඩෝක්‍රයින් සිස්ටම්ගේ තෙරෙයින් මේ හවමෝන් තකෙන් හරිගණ්ඩුගේ තෙරේ ලේගේ තෙරෙන් එබ ෆොනුවාල ෆොනුවාලීම මේ අන්න බදල් තන් හරිගණ්ඩ මේ අන්නනි රුඩියාම මීහාගේ හරිගණ්ඩු එගොතන් හූණුවේගෙන් මිදානි එහෙම ಖಾಸಕೊಂ ಮೀ ಎಡ್ರಿನಾಲಿನ್ ಗ್ಲೇಂಡುಂ ಫೊನುವಾಲ ಹೋಮೋನ್ ಹರಿಗಣತರೆ ಗಿನವನ್ ಎಹಮಿಜಾಂ ಎಬಜೆಹೆ ಹರಿಗಣಡಂ ಮೀ ಫಿನಿಕಮೆಂ ಲುಯಿಕಮೆಂ ಬದಲೆಂ ಅನ್ನಂ ಅಸ್ಲುಗ ಎಯಿ ಜಿಸ್ಮಾನಿ ಗೊತ್ತುಂ ಮಿಯಂ ಮಿ ಅನ್ನ ಫರು ಆಯಕಿ ದೆಂಗನ್ನನಿ ನಫ್ಸಾನಿ ಗೊತ್ತುಂ ಅನ್ನ ಫರು ನಫ್ಸಾನಿ ಫರು ಆಯಕಿ ಕಲ ಔಜು ಕಿಯಾಗೆಂ ವುದು ಕೊಗ್ಗೆಂ ಮಿಯಚತಿ ಮಿಗೆನ್ನ ಫರು ಆತ ಅಲನ್ ಮೆನ್ನಂ ಮೀ ತಾರೀಖುಗೆ ತೆರೆ ಇಂಗೆನ್ ದಾನ್ ಅಜಾಬ್ ಹಂಗರಾಮ ನಿಮಿಗೆಂ ಮೀ ವಡಾನವಿ ಮಗ್ಮಾತೀಗ ಮುಸ್ಲಿಮುಂಗೆ ಮಿ ಲಷ್ಕರುಗೆ ತೆರೆಗ ಹಿಂಗಾತಿಯ ದೆಬಸ್ ಹುಮೆ ಉಳಿವೆರಿ ಕಂಗು ಫೆದಿಫಾ ಓತಿ ಮೀರು ಉಳಿವೆರಿ ಕ ನತ್ತಾಲು ಮಟ್ಟಕ ಅಬದೇಸ್ ನಬಿಯ ಸಲಹ್ ಸಲಾಮಿ ಗೆಂಗುಳುವ ಮನ್ಹಜ್ಗೆ ತೆರೆಯಿಂಗ್ ಎಕರೆ ಫಾಣು ಮೀ ಎಂಗೆವಿ ಬನೀ ಕುರಾಯ್ಜಾಕ ನೋಣೀತಿ ಬೇಕಲು ಅಸುರ ನಮಾದು ಮೇದುಗ ಅಸುರ ನಮಾದು ಕೊರವ್ಯಾಗೆ ನುವಾಣೆ ಅಸ್ಲುಗ ಮೀ ತಫ್ಸೀರು ಮೀ ಸೀರತು ಶರಹ ಕುರವ್ವ ಮೀ ಫಿಗು ಕುರವ್ವ ಬೇಕಲು ವಿದಾಳುವ ಗೊತ್ತುಗ ಅಸ್ಲುಗ ಏಗೆ ಬೇಣುಮಕಿ ಲಷ್ಕರುಗ ತಿಬ್ಬೆ ಬೇಕಲು ವರ್ಬಲಿ ಕೊಲ್ಲುವುಮೆ ಅಸ್ಲು ಏನು ಏಯ್ ಎರ ಅವಹ ದತುರ್ಕ ಫದಾನ್ ಜಿಹೇನ ತೈರೋಸುಮುಗೆ ಕೂರಿಯ ಬನಿ ಕುರಾಯ್ಜಾಯ ಏಮ ಏಗೊತ್ತ ಬೇಕಲು ಮಸಕವ್ವೆಸ್ ಕುರೆವ್ವಿ ದೇ ಏಕಮುಗ ಕಂಗಾದಿಯ ಗೊತ್ತಕಿ ರೋಸುಮಾರ ವಡೆಯನ್ನುಗೆನ್ನೆ ಬೋಣು ದೇ ಏಕಮಾ ಹೊರೆ ಕಲ ಏ ರಸೂಲಾಗ ಅಮುರಕ್ಯಮುಮುಗಸ್ ದೆಬೆ ದೆಗುರೂಪ ದೆಗೊತಕಂ ಅಮಲ ಕುರೆವ್ವಿ ಏಯ್ ದೆನ್ ಫಿಕ್ಹೆ ಮಸಲೆ ಏನಮಸ್ ಮಿತನುಗ ಅಳುನ್ನ ಇಂಗೆನ್ ದಿಯೈ ದೆನ್ ಸಿಯರತುಂ ಅಳುನ್ನ ಮೆ ಬದಾಲಿಮ ಏ ಬೇಕಲು ವರುಬದಿ ವೇಗೆನ್ ನಿಧಿ ಕುರೆವ್ವಿ ಹೊರೆಯಾವೆ ಅನೆದ್ದು ಹೆಂದನು ತೆತುವೀರುಗ ಏಕ ರುಳಿಯರ ಕಹಂ ಏಕ ಕೊಸ್ಸು ಹಾಲತ್ ಬದಲು ಕೊಲ್ಲ ಮುಹಿಮುಖಿ ಜಿಸ್ಮಾನಿ ಫರ್ವಾಯ ನಫ್ಸಾನಿ ಫರ್ವಾಯ
2: ಬಡ ಶುಕ್ರೆ ತಳಗೊಂಡ ಇನ್ಶಾಲ್ಲಾ ಕೊಡ ಕೊಡ ಬ್ರೇಕ್ ಫಹುಗ ಮೀ ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕೂರ ಮೀಹ ಲಿಬಿಗೆಂದ ಮತಿವಿರ ಕಮಕಿ ದೀನುಗ ಕಿಹಾವರಗ್ಗೆ ಸವಾಬೆಲ್ಲಿ ಬೇಕಮಿತ್ತು ಇನ್ಶಾಲ್ಲಾ ಬದಲಾನ ಕಮ ಕೊಡ ಕೊಡ ಬ್ರೇಕ್ ಫಹುಗ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್ ಅದಾಗುಣ ಮೆಂಗ್ ವಾಹದಕ್ಕಂ ಮೆದನಿ ರುಳಿಯಾ ಬೆಹೇ ಗೊತ್ತುಂ ಇಸ್ಲಾಂ ದಿಗಣುಗ ರುಳಿಯಕಿ ಕೊಬ್ಯಾಕಂ ಅದಿ ರುಳಿ ಅವಮೆ ಕಂಟ್ರೋಲ್ ಕುರಾಣಿ ಕಿಹಿನಕ್ಕಂ ಅವಮೆ ಮೀ ಬ್ರೇಕ್ ದಿಮಗ ಕುರಿಗ ಕೊಡಕ ಬದಲ ಆಫಿಂಗ್ ಹಮ ಅಣಕ್ಕೆ ಸಮದ ಬೆಫಣ ವರಬಡ ಮರಹಬ ಅವಣ ಹಮ ದೆಂಗ್ ಮೀ ಉಫೆದ ಸ್ವಾಲಕಿ ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕುರಂಜಿ ಹೇ ಚಿಕ್ಕ ಅಣ್ಣ ವರಬಡ ಹಮತಿ ಬೆಫಳ ಭಯಂಕ ದೆವ್ಯಾಹ ಕುರುವಾಣುಗೆ ಆಯತ್ತಕುಂ ಎದ ನಬಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಬಸ್ ಹೊಳತಕುಂ ಕಿಹಾವರೆಗೆ ಮ್ಯಾಕ್ ಕಮೆತ್ತೋ ಮೀ ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕುರುಮಕಿ ಅದೇ ರುಳಿ ಮಡುಕುರಾ ಮೀ ಹುಣ್ಣ ಕಿತ್ ಕುರುವಾಣುಗ ನೋತ ಹದೀಸ್ ತಹೋಗ ಎಬಸ್ ಉಫಾವರಿಕಮಗ ಖಬರ್ ತಕೆ ನೋತ ಲಿಬೇಣ ಅಜುರುಗ ವಾಹಕ ಭಯಂಕರ ವಾಫವೇದ
1: ಅದೇ ಮೀ ಕಿರ್ತ್ ಕುರುವಾಣ ಅಳುಣ ಮೇ ಬದಾದಾಯಿರುಗ ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕುರುಮಕಿ ಎಯಿ ವರ ಗಿನ ಮಂಫಾ ತಕೆ ನೋತ ವರ ಗಿನ ಫಾದಾ ತಕೆ ಎಯಿ ಲಿಬಿಗೆನ್ ದಾಕಮೆ ಕಿರ್ತ್ ಕುರುವಾಣ ಬದಾದಾಯಿರುಗ ಎಮ್ಮೆ ಫ್ರತಮ ಕಮಕಿ ಹಮ ವಗುತುಂ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲಾಗ ಹದ್ರತುಂ ಎನಗೆ ಫಾಫ ಫುಸ್ಸವುಂ ಅದಿ ಹಮ ಯಾ ಎಕುಗ ಸೋರುಗೆ ಲಿಬೇಣ ಕಮುಗೆ ಮೀ ಉಫಾವೇರಿ ಖಬರು ಲಿಬಿಗೆನ್ ದಿಯುಂ එහෙමීම අල්ලාහ් කුර්ආනුගේ අංගවණි මිහරු මි වල් කාසිමීනල් ගයිද වල් ආෆින අනින් නාස් එවහක බයන් කුරවා ඉරුගා අල්ලාහ් හගීගතුගේ බයන් කුරවණි තකවා වෙරින්ගේ වාහක ඒ ආයතුගේ කුරීගා අල්ලාහ් අංගවණි මි උඩුතකා බින්තෆද තනවස් වෙගම්වා සුවරුගේ ලිබිගත මට්ටකා තිය බෑමේ හුන් අවස් වෙගන්නාෂේ وساري الى مغفرة من ربكم وجنتنا عرضها السماوات والارض كم بك تيار كور ايفا واسورغ ايدت بين متقين تقوا ورين تيار كور بيجم وا مي سورغ كي دين سورغ ين اي وان تقوا ورين كي كوبا تو بلا يرغا دين جه جن ناتو منن الذين ينفقون في السراء والضراء مي فالو غيا مي واك كي دت حالتو غيا تنوسكم بيجم وا حالتو غا مي هم هيد كرامي هن ايك فوق منن والقادمين الغايض එහෙම රුලි අන්න හිඳුග රුලිග මෙච්ච ගදවෙ ගන්න මිහාය අදිවස් හැම මිරුලියා ගුළුන් හුරිකම දෙම්මි යන්න නීවස් වල් ආෆින අනින්නාස් මිහුන්න මාෆ් කොත් දෙ මිහුන්න එහෙම මියායතුග දෙකමෙන් එබ ආදේ රුලියා ගුළුන් හුරි මි හකීගතුග මි හේද කුරුම් වෙ සම දති හාලතුග හේද කුරුම කීවස් අස්ලුග මිහාගේ හම මි මි රුලියරිකන් නෙක්කමුගේ හම මි අලාමාතෙක් කමුග හයිගතුග වෙකෙන් දාන එහෙම එයි එෆාද දැන් අනිෆාදාය බලාලා ඉරුග අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ලෝබි නේද හැමයාකෝ ගයිනකි හසන් තෙරින්ග තෙරින් වාණමි ඒ කිව්වගෙන් අල්ලාහ් මංගරි والله يحب المحسنين والله يحب المحسنين හැම ඒ ආයතු ගම යන්නේ والله يحب المحسنين එහම ඒන් දෙහවයි චිකි කොබ එකම කි මේ අල්ලාහ්ගේ ලෝබි එකහල මීහුන්න දිබේනේ එරුලි රුලි කන්ට්‍රෝල් කොෆා මීහුන්න මාෆු කුරා මීහුන්න අදි හේද කුරා මීහුන්න අල්ලාහ්ගේ ලෝබි දිබේනේ දෙවනකම කි මේ කොංකල මිහුන්නකන් හේ අල්ලාහ් දෙක හේ අල්ලාහ් ලෝබිය වඩි ගන්නවනි මුහසිනී එහසන් තෙරින් එහම මීගෙ බෙන්ගේ අල්ලාහ් ලෝබියස් ලිබේනකන් আদি ඒන වෙගෙන් දානකන් මේ මුහසිනුන්ගේ තෙරේ එහසන් තෙරින්ගේ තෙරේග ඒන හිමිනිගෙන් දානක දෙන් තිමණකම කි ඒනේ ලිබේ උජුර ඒනේ ලිබේ මේ සවාබු මී අස්ලුග ඒ මේ මිනෙන්නේ සවාබේ නේද මිනෙන්නේ සවාබ කිවෙගෙන් ඒ ඒක මේ එබ ආදේ අස්ලුක කීත කුර්ආනු ගහම ඒකත මේ ෆමන් අෆා ව අස්ලහ ෆඅජ්රුහු අලල්ලාහ ෆඅජ්රුහු අලල්ලාහ එම මේ මේකම් මාෆ් කොෆා දෙමිහුන් ගදමෙතුග මේ සුල්හ වෙරි වෙච්ච කම් ගවණීනම එමිහෙග්ගේ අජ්රු එමිහක ලිබේ සවාබු ධර්ම ඒ අල්ලාහ් වශයෙන් එම ඒ ලිබේ වරේ බයන්නේ නොකරේ එහෙම මින් එබේ ඉංගේ අස්ලුග මේ අහම හොළුවාලේ විපාවා මේ ධර්මයකන් එමිහාය ඩිබිගෙන් එදනි එහෙම හැම යායකුග කුරින් අලොන්ඩ ෂාරක් කුරි ආයතුන් එබේ ඉංගේ මී රුලිග මාතිර කුරා මීහා එබ වදේකන් තකවා වෙරින්ගේ ගින්තිගේ තෙරියම්ස් ඒ තකවා වෙරින්ගේ සිෆත්ත බයන් කරවමුන්ත ඒ මෙවහකට බයන් කරවි එහෙම මිහිරි හත්තාවෙස් මීගේ සෞඛ්‍ය දිබෙන් කුරි ධර්ම එම අලොන් මේ අමිල නැවසහම විස්නාල නෙබදෙහි මිහා ධර්ම හුරි කමේ හර්මෙන් දුකල්ලාගෙන නොවානකන් මිකමුගා හර්මෙන්ගේ නැවස කන්ට්‍රෝල් කරෙන් දිහේනක ඒ නැවස කන්ට්‍රෝල් කුරෙවේ මිකමුගා හර්මෙන්ගේ අම්මතික ඔය කමේ ඉංගන
2: එම රුලි කන්ට්‍රෝල් කරුම යම ආදාග කමන නොකන තක්වා වෙරින්ගේ සිවතෝග තිරේග ශේෆා කරවැෆි আদি හැම යාකු ගල්ලස් පොණ වතාලාගේ ලෝබි ලිබිගෙන්ද මොහසනුගේ තිරේග එපද මිය කිමෙනගෙන් දාකම আদি මේ රුඩුතකා බින් ಫද තනවස්කන් ලිබගෙන් වා සුවරුගතක මිහව දෙකෙන් දාසාබ එකමුග මේ රුලි මතක මිහොන්න මාෆ් කරුමගේ ෂේඛ් මේ අවුමෙන්න බයිස්වර වර උඳුගුකම මේ හැම ඒ හිඳිකොළ මෙන්නනේ රුලි එහන්නොන්ත ඒ යන්න රුලි ගන්න හිඳිකොළුග දනගොණ මෙන් හැම කුරිමස් තිබෙකුණ පහකර පද මිහගේ හේ විෂ්ණුන් ගෙල්ලිගෙන් ගොස්සවා වගුතක වාති වේ කන්ට්‍රෝල් නුකුර වෙජකමුග වානම වර අම දුනීවි ගොතුම ස්වර ගෙල්ලුම් හොර පහුන් හිතාම් කුරාණ කන්තත සබ කුරවේ නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ සීරතුන් දෙක දෙක පණක් බස්පොඩ තකම ගොමෙන්න අබ මේ විස් ખબරෙන් අසව වේත ගොමෙන්න විසාලක බදල හිෆුම් ග වාහක මේ හොන්න මාෆ් කුරාණ ෆුරසතු වස අධි බදල හිෆන් ෆුරසතු ලිබි එවගුතු එනා ඒ රුලි කන්ට්‍රෝල් කො ඒ මාෆ් කුරුම කි කිහවර ගේ මැක්කම එක්කන් අද එක දෙක පණක සීරතුන් ගොමෙන්න එපද නමුන තක ෆෙන්න කම ග වානම
0: ඒ ෆද හදිස් තකේ නෝත ආසතකින් ගාපවෙත ඒ බහුරි කිතන්න හදිසෙන් ගේත දෙමෙති විදාලි ෆදන් අරුමෙන් ගත රුලියන්න හින්දු මේ ඒනේ කි ඒ ෂරෆ් වෙරි වර්ගද කද ෆද මොළු මීහුන් කුරුමති අගෝරි මීකම බයි මීහුන් එමෙන්න ගේත බයි මීහුන් දෙකෙනි නිකම් වර්ගද කන්ත ගණ හිංගාලි මං ගේත එහෙමගෙන් මේක බණුසාරය බෙද්දුමුග කොමගත වියස් අනෙ මිහ විමච්චනක ජහමිහතු ගද මිහකි. එහෙමගෙන් ඒ හදීස කොන්නානේ ලේස ශදීදු බිස්සුරා මේ මිෆද හාලත්ත හොග මේ ගදවා මිහකි ඒ අනෙ මිහ නග විමච්ච ජහමිහ නෝන එගෙත එහෙමවීම ඒ ඒ අනෙක් කොල ඒ ගදකමකින් එත දෙන් හදිස් කරවන අවුනමගේ මේ රුලීග ශූරුවාහක ඉන්නම ශදීද වලකින්න ශදීද අල්ලදී යම්ලික නෆසහු ඉන්දල් හදප් එහෙමවීම මේ ඒනෑගේ නෆසු අමිල්ල අතුග ඒනෑගේ ලග නෆසුග ලගන් අමිල්ල අතුග ඔන්න මීහයි ලගන් දූවිජ්‍යා වාගතක මසාලක අහික්කම වෙස් ජමලිකම වෙස් ඉසල් දානතක දාන දානීමක දානකතේ අමිල්ල නෆසුගේ කන්ට්‍රෝලකනේ බුද්ධි එහෙමවීම ඒෙන් අය හැම එහෙම දෙමෙති විදාලුවේ කල මීගේ ෆෑදාය බලයි රුග අවුන් මෙන්නන් එව ෆෙනේ මේ කිත රසූල සල්ලල්ලාහු අලයිහි වසල්ලම කල රුලි නාන්නාෂේ හදීස් කුරවි බස්රතක් තේරියක ඒ උන්දගු කමික කමුග වාතී වේ ඒගේ අජුරු එහා මච්ච මෙදනින් ඒතෝ මිසාලකන් අවුන් මෙන් මිසාලකන් මේ PhD ආමෙන් උනේ ඩබල් තින් හතර PhD ආමෙන් මේ කියවන්නේ ඉබානේ කි වරන් හිවර කොග්ගෙන් වර බාවර් දිරසාතකින් හදාග වර්ගින හේදේ කොග්ගෙන් වර්ගින වගුතු හේද කොග්ගෙන් නිදි නගාලාගෙන් මිලිබෙනි මිසාලකන් මති ෆාහෙ හම එහෙම දුනියවි කොම්මෙ කමෙක් ගාවසින් ඒතෝ ඔහරවි කොම්මෙ කමෙක් ගාසොති හම ඒකත එහෙමම උඳගු දති නෆසු එකම් ගබූල් කරන් ෆසේහනෝ කමක වාතිවි ඒග අජුරුවිස් වර බොඩ්දෙම විදෙන හදීසුග මේ එත ෆහරිග මතින් ලා තග්ලොබ් හදීස් කරවා ෆ එහෙන් රිවායතෙක ඔය ලා තග්ලොබ් වලකල් ජන්න රුලි නාන්නාෂේ ඒග බදලිගතුන් තිබාය සෝරු ගිලිබේන අගුණමින්ගේ මේ දුනියේගේ මුලි දුනියේගේ මේ මුලි දම්ඵලීගේ බේරුමකි අගුණ මේ ෆොනුමගේ බේරුමකි විස් අලුකම් කුරුන් ඒ පහුග ඒ ගණතියකට සෝරු ගිලිබන් ඒත ඛල්කල් මෞත වල් හයාත ලියබ්ලෝකුම් අයියුකුම් අහසන් අමල ඒත එහෙන් වීම මේ ඒ ඒ ගෝච්චන් අගුණ මෙන්න දෙවේන ගොති වෙජ්ජි එනිමු නිදතොය මානේකි මිසාලක මීහ කේන ග හයාතුගේ එහෙන් මේ පහු වගුත් කොමස්කම කර රුලියයි රුලියන්න ජීහ කමකරුලි එංගෙත බෙන් මි හොන්නන කළ සිංගුරුලිය කියන දත්ත රුලියන්න කො මෙහෙන් ජීහුනි කියන කම් ද එනගේ මිසාජු හුන තුන රුලිය ආද වුනි එහෙන්න නෝ හම රුලියන්න ජීහ කාල කමෙග්ග මීහක් මිසාලක අනිය දිනී ගෙල්ලු මෙ දිනී ඉච්චකේ බුනි ඉෆද හාලතෙග්ග එන රුලි මතකොන් අනි මීහ අෆූක හේවක කන්ත කොෆියා එන එදනි සෝරුගියන් එදෝ මිසාලක එන නියාවි කමු ගා වෙසංගෙත පාඩකම් මේ අවුන් වෙන්නම් ඒ වර බුළු උපාවරි කමුග خبر මේගෙත එහෙම වීම මේ කන්ට්‍රෝල් කුරුන් මෙන් එහෙම වෙන අවුන් මෙන්ගේ තෙරේක මේ බයෙන් අලුක මසාලක රෝදයිෆු රෝදේ කි ඒ අවුන් මෙන්ගේ නෆ්ස් කන්ට්‍රෝල් කො දෙ චනුකා නොබේ තන් ඉරි වන්දෙන් හොරීම වර්ගින මීහුන්ගේ මේ සිකුණිය බදත් එක අන්නානගෙත බය මීහුන් ගත රුලියන්න හාලත රස අන්නාන මසාලක රෝද මොහුගේ හවීරු ගේ වගුත්තෝ මාර්කට් කාතන්තා ගද අරාරුහන් ෆෙෂේ මසාලක එකක් ගන්නම් බේනුවාම අනක ගොස් ගති එහෙමවීම ඒ රුලි ගදවාගතවේ නොකෑ හුන් එහ දීනුග මෙන්නන නිකාල අලුකන්ත මිදුවර කුරව අවුන් මෙන්න වර වරුගද තම්රීන මිති වනගේත ඒ නොකෑ නුබේ හුන්න එරුග අවුන් මෙන්න එහසාස්වාන් එබ ජෙහේ කිතම් එකමින් ගේත රුලි කොන්ට්‍රෝල් කරම සේකතෙර අන්න නම් ඒගේ තුරුම් ඒ ගිතොර මිදන්නවි අගුන්මෙන් ෆද එහෙන් ඉන්සානන් එව තිබේ එහෙන් මස්මහගාවස් නොකා නොබේ රංගොල ෆේරම නැතෙන්වීම රෝදෙන් හුන්න යුරුග මිදන්නවි කාලි අස්සාසන් එවාද එහෙන්වීම දීනුග මෙොන්නනී මේ කෙත්තිරිකමුගේ දරජ වරම් මච්ච පසන් එතැන් රුලි අන්න හිදු කෙත්තෙරුම කීස කාලකමින් ගේතු හම එහෙම මේ එහෙන් ආයත ගන්නාන කළ මේ වදන බලුවන්නකුම් විෂයි මිනල් ખોෆ් වල් ජොය වනක්සින ලමල් වල් ලම්ෆස් වස්සමරත ව බෂිර් සෝබිරින් මීකි රුලියන්න එහෙන් නම ස්මිතාමි යන්නනි දුනියේ ඉන්සාන දිමාව එමෙ බොඩත මුසීබත් බිරුවරි කමා බඩ හවුන් කමා මේ හුම් මරෝමා මිහුරිහා කමෙන් අල්ලාහ් සුබ්හානු තාලා මෙදුවරි කුර වානේ කමං අගුන් මේ ඉම්තිහාන කර වටක එමෙ පව නිම්මාලව හම කරවනේ ව බෂිර් සෝබිරින් කිත්තිරුවා මීහුන්න උපාවරිකම ખબર දෙව වාශක ලේඛන ඉක්මානේ කිසුවර එම් රුලියන්න හින්දුව සවුන් වෙන කෙත්තරිකන් යස මී යන්නේ ඉක්තියාර කුරීජ කම නිවෙන් එත ඒ වර මෙහෙම කම එත ಆಮೇಲೆ ಹೆಮ್ಮೆ ಮೀ ಅಣೆ ವರಗಿನ ನುರಂಗಳು ಕಂತತಕ್ಕ ಸಲಾಮಿ ವಾಕಮೆ ಮೀ ಕೆತ್ತಿರಿಕಮ ಹೆಮ್ಮೆಗೆ ಆಯತಗುನ ವಸ್ತಾಯಿನೋ ಬಿಸ್ಸಬ್ರಿ ವಸ್ಸಲಾತಿ ನಮಾದ್ ಕುರುಮ ಕೆತ್ತಿರಿಕಮ ತಿಯ ಬ್ಯಾಮಿ ಹಂ ವಾಗಿ ಹೋದಾಶ ಉಸ್ಮಾನ್ ತಲ ವಾಗಿ ದೇವವಾಣಿ
2: ಮೀ ಅವರ್ಮಣ್ಣ ಹಮಕ್ಕೆ ರುಳಿ ಅನ್ನ ಹಿಂದುಗಮಿ ಕುರುವೆ ಕಮಕುಂ ಹಮ ಶೇವಿದಾಳೆ ಫದಾಯಂ ದಾಯಿಮಿ ಗೊತ್ತೆಗುನ ತಳ ದಿಗು ಮುಸ್ತಕ್ ಬಾಧಕ ಹೇಗೆ ನುಬ್ಯಾ ನತೀಜ ಕುರುಮತ್ಲಾಂಜೆ ಫದ ಕಮ್ಮಿ ಬೆಸ್ ಕುರುಮತ್ರಗೆ ಹಿಂಗೆ ಅದ ಅನ್ರು ಕೊಂಟ್ರೋ ನೋಜ್ಜ ಕಮಗ ವಾಣಮ ಶೇಹ ಮೆಂಗಮ ಕುರಿಂ ಫಾಹ ಕುರವಿ ಮೀ ರುಳಿ ಮೀ ಫಿತ್ರಿ ಗೊತ್ತು ಅಣ್ಣ ಜಜ್ಬಾತಕ್ಕೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಹಾಲ ತೆಗ್ಗ ಈ ಮೀ ನೇದೆ ಬೆಸಿಫೆ ಬೆಸ್ ನೋಣೆ ರಂಗಳ ಹಾಲತ್ತಕ್ಕೆ ಬೆಸ ಬಾದೆ ಅಸಲು ಹೇಗೆ ತಫ್ಸೀಲ ಕೊಬ್ಯಾತೋ ಏ ರುಳಿ ಅಣ್ಣಂ ವಿ ಗೊತಕ್ಕೆ ಇನ್ನೊತ್ತ ಕೊಂ ಹಾಲ ತೆಗ್ಗತೋ ಸಗ ದೀನುಗ ರುಳಿ ಅವಂ ಶಾರು ಕುರಬ್ಬಾಫಾಣಿ ಸಗ ಅಲ್ಲೋಹಟ್ಟಕ ಅನ್ನೋ ದೀನಟ್ಟಕ ಕೊಬ್ಯಾತ ಕಿಹ ವರಕತ್ತೋ ಅದಿ ಕಿಹಿನೆತ್ತೋ ಶೇಖ್
0: ಅದಿ ಮೀ ಬರ ಮಶೂರ್ ಹದೀಸ್ ಅನ್ನತ್ತ ಅಲ್ ಹುಬ್ಬು ಲಿಲ್ಲಾಹಿ ವಲ್ ಬುಗ್ದು ಲಿಲ್ಲಾಹಿ ಮಿತನುಗ ಮಿ ಅನ್ನಣಿ ಅಲ್ಲೋಹಟ್ಟಕ ರುಳಿ ಅಣ್ಣಂಜಿ ಹೇ ವಾಹಕ ಏಕಂ ಈಗ ಮಾನೇನು ದೆಮ್ಮೆ ರೊಕ್ಷ ಉದ್ಲೋ ಯುದಾಳಿ ಗೊತ್ತ ಗದ ರುಳಿ ಇವತ್ತಂಗ ಅವೆ ನೋಂಕೊಮ್ಮೆ ಹೆಂಗೇತೋ ಏಕಿ ಏಮ್ ವಿ ಮಾಮಿ ಹಗೀಗತುಗ ಕೀರ್ತ್ ಕುರುವಾಣು ಬೈಂಗ್ ಆಯತಕ ಬಲ ರವಣ್ಣ ಇವಸೇನೆ ಮಾದಿ ಎಸ್ ಫಾದಾಯ್ ಲಾಭೈ ಮೀ ಹ್ಯಾ ನುಲಿಬುನಸ್ ಬೈ ಮೀ ಹುಂ ಹೇ ಅಮಲ್ತಂಗೆ ಬಕುರಿ ಹಂಗೇತು ಮಿಸಾಲಕ ವಯತ್ ಐಮೋನ ತಾಮ ಅಲ ಹುಬ್ಬಿಹಿ ಮಿಸ್ಕೀನನ್ ವಯಥೀಮನ್ ವ ಅಸೀರ ಅಸೀರುಣ್ಣ ಮಿಸ್ಕೀನುಣ್ಣ ಹಂಗೇತೋ ನಿಖಮತಿ ಮೀ ಹುಣ್ಣ ಕಾಂಬೋನ್ ದೇವಾ ಹಕಿಂಗೇತು ಮೀ ಅಲ್ಲೋಸ್ಬಾನು ವತಾಲ ದಕ್ಕೆ ಲೋಬೆ ಅಲ್ಲೋಸ್ಬಾನು ವತಾಲಾಗಿ ಮಚ್ಚ ಅವನ ಲೋಬಿಗೆ ಬುಡ್ಕಮ ಸೋಬಕಿ ಅವಳ ಮೆಂಗೆ ನಫ್ಸ್ತಕ ಅವಳ ಮೆಂಗೆ ಹಸಿಗಂಡ ಅವಳ ಮೆಂಗೆ ಕಾಬೋತಕ್ಕೆಚ್ಚ ರಿಸ್ಕ ಮೀ ಹುರಿಹ ಹೆಚ್ಚಿಸಿ ಹಗೀಗತುಗ ದಿವ್ವನೆ ಅಲ್ಲೋಸ್ಬಾನು ವತಾಲ ಎಹಿಮೀ ಏಕಲಾಂಗಿಯ ಶುಕುರಿ ಇವರು ವಾಂಜಿ ಹೇನೆ ಏಕಲಾಂಗಿ ದಕ್ಕೆ ಅವಳ ಮೇ ಬಡ ಲೋಬಿ ವಾಂಜಿ ಹೇ ಫರಾತಕಿ ಏಯ್ ಎಹಿಂ ವೀಮ ಅವಳ ಮೆನ್ನ ಕಷೆ ಹಗೀಗತುಗ ಅಸ್ಲು ಹಗೀಗಿ ಮಾನಾಗಿ ನೋಯ್ ಬುಣವೇನೆ ಹರಿಂಗಿ ಮುದಲಕ್ಕೆ ಹಿಂಗೇತು ಏಮ್ ವಿ ಮಮ್ಮಿ ಕೀರ್ತ್ ಕುರಾಣು ಬೈ ಆಯತ್ತಕ ಬಲಾಲಿ ಮಿಂಗೇನ್ ಮಿ ಸಾಲಕೋ ಆತೂ ಮಿ ಮಾಲಿಲ್ಲಾಹಿಲ್ಲದಿ ಆತಾಕು ತಿಯಬ್ಯಾಮಿ ಹುಣ್ಣ ಅಲ್ಲಾಹು ದಿವ್ಯ ಏಕಲಾಂಗಿ ಮೊದಲು ತಿಯಬ್ಯಾಮಿ ಹುಂ ಎ ಮಿ ಹುಣ್ಣ ದೇಶ ಹೇದ ಕುರಾಶೆ ಏಮ್ ವಿ ಮಿ ಹುರಿಹ ನಿಯಮತ್ತಿಗೆ ವೇರಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲ ದೇಖಿ ಅವಳ ಮೇ ಲೋಭಿ ವಾಂಗಿ ಬಚ್ಚಿ ಹಿಂಗೇತು ದಿಂಗ್ ಏ ಇರುಳಿ ಸಣ್ಣ ಜೇನ ಹಾಮಿ ಗೊತ್ತ ಹೆಂಗೈತ್ ಮಿಸಾಲಕ ಮೀ ಹೆಂಗ್ ಆಯತಿಗೆ ಅನ್ನಾಣೆ ಮೀ ಅಲ್ಲೋಹದಕ್ಕೆ ಇರುಳಿ ಓಮ ಅಲ್ಲೋಹದಕ್ಕೆ ಲೋಬಿ ಓಮ ನೂಂಗ್ ಗೊತ್ತಕ್ಕ ಮೀ ಮಿಂಗಡು ಕಸ್ಸಾಲಾಗಿ ಹಿಂಗೆ ಜೀಯ ಅಣಕೊಳ ಜಹಾಣಿಂಗೇತ ಹಿಂಗೇತ ಮೀ ಅನ್ನಣ್ಣಿ ಜುಹುರ್ ಸೂರತು ಫಸ್ಲು ಸೆವನ್ ಆಯತು ಅಲ್ ಅಖಿಲ್ಲಾ ಯೋಮೇಜಿನ್ ಬಾದುಹಂ ಲಿಬಾದನ್ ಅದುವನ್ ಇಲ್ಲ ಮುತ್ತಕೀನ್ ಅಖಿಲ್ಲಾಖೀಮಿ ಅವ್ರ ಮಿಕ್ಕಿ ಆಗತ್ತೋಗ ಎಮ್ಮೆ ಗ್ಯಾರ ಅಹಮತ್ತೆ ಹಿಂಗೇತು ಬೆಸ್ಟ್ ಫ್ರೆಂಡ್ ಹಿಂಗೇತು ಹಿಂದಿ ಬಹುಮಣ್ಣ ಜಿಗ್ರಿ ದೋಸ್ತ್ ಹಿಂಗೇತು ಏಕಿದೆಂಗ್ ಎವ್ರೆ ಗಾರ ರಹಮತ್ತಿರನೆ ನುವೆತ್ತಿವೇನೆ ಎಮಿ ಹುಣ್ಣ ನೇಗೆ ಸಿರ್ರಿಂಗ್ ಅಣಕಾಕಿವಾಗ ನೋಡ್ನಾನೆ ಇವರುಗೆ ಬೊಡೆತಿ ರಹಮತ್ತಿರಿಂಗ್ ಕಮುಗ ವಿಯಸ್ ಏ ರಹಮತ್ತಿರಿಕಂಗ್ ಎ ಲೋಬಿ ಎಮಿ ಹುಂ ಮೆದುಗ ಮೀ ಅತಿ ಹಗೀಗತುಗ ಮೀ ತಗುವಾವಿರಿ ಕಮುಗೆ ಮಿಂಗಣುಗ ಮಚ್ಚ ಬಿನಫಾವ ಲೋಯ್ಬಿ ಕಮುಗ ನುವಂಜ ಗಿಯಾಮೆದ್ದು ಕೀನು ತೋ ಮಿವಣಿ ಎಮಿ ಹುಂ ಮಿವಣಿ ಏಕ ಕಣಕಿಗ ಅದು ಬುಣ್ಣ ಬುಣಾಣ ಮೀ ಕಲೆ ಬುಣಿಯ ಮೀ ಹಿಂಗೆ ದಿಮೆ ತಿಮಣ್ಣ ನರಕೆ ಬಣ್ಣ ಮಿಜವನೆ ಕಲೆ ಕಲೆ ದಿಕ್ಕ ಲೋಬಿನ ಕಲೆಯ ರುಹಿಗೆ ತಿಮಣ್ಣ ವೇನಕ ಕುರಿ ಸಿಂಗರೇಟ್ ಬಿ ಮಸ್ತು ಆಚೆ ಬೇನಕ ತಿಮಣ್ಣ ಸೀಬೆ ಮಿಜವನೆ ಏನೇ ತರಂಗಳಿದ್ದು ಎಮಿ ಅಮ್ಮ ಲೋಯಿಬ್ಬ ರುಹುಮ ರುಳಿವೆರಿ ಕಮ ಮಿ ಹುರಿ ಹಾಕಮೆ ಬಿನಾವಾನ್ ಜಿಹೇನ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾಗೆ ರುಸ್ಸೆವು ಹೌದು ಮಟ್ಟಕ ಆಮೆ ಹೆಮ್ಮೆ ಮೀ ಹದೀಸಿಗೆ ಅಣ್ಣಾನೆ ಸಬ್ಅತುನ್ ಯುದುಲ್ಲುಹುಮುಲ್ಲಾಹ್ ಫೀ ಝಿಲ್ಲಿಹಿ ಯೌಮಲ ಝಿಲ್ಲ ಇಲ್ಲಾ ಝಿಲ್ಲ ಅಲ್ಲಾಹುಗೆ ಅರ್ಶಿಗೆ ಹಿಯಾವೈ ಕಣ್ಣು ಹೆಂಗೆ ಹಿಯಾವೈ ಕಮ ನುಲಿಬೆ ಹೈ ಕೆಟಗರಿಗೆ ಹೈ ಭಾವತಿಗೆ ಮೇ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ಹಿಯಾವೈ ಕಂ ದೇವಾಣಕಂ ಈಗ ತೆರೆಗೆ ಅಣ್ಣಾನೆ ಏ ದೆಮಿಹಿ ಗವಾಹಕ ಏ ಕೊಂಬೆ ದೆಮಿಹಿ ಕಸ್ದಾನ ವರಜುಲಾನೆ ತಹಾಬ್ಬಾ ಫಿಲ್ಲಾಹಿ ಮೀ ಇಜ್ತಮ ಅಲೈಹಿ ವತಫರ್ರಕ ಅಲೈಹಿ ಮೀಹು ಏಕ ಅಣಕಗದಕ್ಕೆ ಲೋವಿಗೆ ಮೇವಣಿ ಕೊಂಕಮ ಕಟ್ಟಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾಗೆ ಮಿಂಗಣುಗ ತಕ್ವಾವಿರಿಕಂ ಮತಿಗೆ ಏ ಮಿಂಗಣುಗೆ ಏ ಗೊತ್ತಂಗೇತು ಅದಿ ಎಮೀಹುಂ ಮೀ ವಕಿವಿಗಿನ್ ದಿಯೇ ವಕಿವಾನ್ ಜೀವನ ಸಮಯ ಕಾಲ ಕಮಕಮಾನೆ ಕಿ ಫ್ಯಾಸಾಗ್ ಮಸಲೆಗೇನು ದುನಿಯವಿ ಮಸಲೆಗೇನು ಏನಮೆಸ್ ಎಮೀಹುಂ ವಕಿಮಿವಿ ಅಲ್ಲೋ ಹಟ್ಟ ಕಮಾಣೆ ಎದೆಮೀಹುಣ್ಣದೆ ಏಕೀ ಉಳುವೆ ಎಣ್ಣತಿ ඒ ලොස්මහන් තාලාගේ හොදුදුග තෙරේ ගොල වැන්න නැතිීම දෙම ෆිරිින්කම වියස් අද දෙරහම තෙරිින්කම වියස් දූ කොල්ලන. එහනම සවුන්මෙන් දුනියෙන් බොඩ මි ෆෙන්න්නන් විසාල්ලක තනවස් මීහ එකකි අනකකි ආදාග මිහෙන්ේ එන තනවස්කම මීන මිමර නොදේති වකයගින්දී මිහෙන්ඩකුණනවා. එහෙන්වීම මී අවුන්මෙන්ගේ රුලියා එලෝ ඉබ්බා එකංකමගේ මිංගණකි දීනී නොසරකුම් බලායරු.
2: ඩොක්ටර් සාදුල්ලා මේ දීනට ටකා රුලියවුන් අවුන් මෙන් නහම කුරින් එක රඟල් සිෆයි ගොතුග ාකර කිහිනත්තෝ ඔකො මංගණඩි ගත අවුන්මගේ රුලි බහට්ටම් ජයනේ සකරුන්මෙන් අෆෙන්න මුංකර ඇත නොත ාකතක කිය මෙම්වරකත්ව එක මතු කරුන් හිතුග නොරුහන් තෙරිකන් ඔන්න බාන්න.
1: එම ෘතමාලුවන් මේ මෞදෝග ස්ලාම් දීන ගමිකන් සිපකරණීකුන් ගොතකත්තෝ ඒ සුවාලුගේ ජවාපක වාහක දක්කා දීරුග ශේහ ස්වාහක පුරවි මේ එකම තවරීෆ් ලිපිගෙන් වා රුලියෙන් එබැහිවෙනෙයි. එරුලියකී අස්ලුග අල්ලෝ ස්වානහු වතාදාය ටක අල්ලෝ හුමත් තෙරිකුරබාෆාවා කන්තත්තක ටක අන්න රුලි හැමම අලගොන්මෙන් විස්නාලන් එබජෙහ ඉස්ලාම් දීනුක ෆස් මක්සොද මෑගඩු ශරියාකයි පව්වෙ කොම මිහෙක වෙස් ෆුරාණ ඇමිගේ මුදා ඇමිගේ බුද්ධි ඇමිහෙක්ගේ අබුරා නස්ලා ඉස්ස අබුරු අද ඇමිහෙක්ගේ මුදා මී කන්තත්තක මි කන්තත්ත රකාතර කොරන් එබජේ මීන් එවෙස් කමකන් අරාගණවේ හිදුක අලගොන් මෙන්නකී එවෙස් කහල ඉහුසාහසෙන්නේ ජසුපාතෙන්නේ බයක වෙද්දකම බානම මුලින් ගෙල්ලු ලිපිකෙන් දාටි එහෙම්වීම ඒ දඩිවලු තකුක රුලි අන්නම් එහෙමෙන් අලුණු කුරින් වෙ සමිශාරයක් කොල්ලි ආය මුහම්මදු රසූලුල්ලා වල්ලදීන මාහු අශිද්දාවු අලල් කුෆාරි රුහමා උබයිනහු මෙති හම මේ දෙසිෆ බරාබර දෙගොත දෙකොළන් ඇස්ස කොම් බයක දෙතරගත රුලි අන්නම් වි රුලි අන්නම් වි හතුපෝ මච්ච මෙම අදුවුන්ග මච්චන් හරම රුලි නාන්නඥ පුරින් මිදෙන්නවී ශරියතුග මක්සදත ගෙලිගෙන් දාන්න එම ජම ජෙහේ එදන් ොලග රුලියන්න එකමක් ඉස්ලාම් දීන් ඒක නිංගඩුතකෙන් නැතියෙන් නොවම් එරුඩි අන්න ජෙහෙ අනෙක් අවිස්මයන්නනි හම රුලි කොන්ට්‍රෝල් කියීනකුන්තෝ ශරයුගතුන් කනාලාප එබහුරි මින්තකි ඒගේ එම ෘත්තව මංගඩකි අනියාවෙරෙන වච්ච එම බොඩු අදාව ඇත්තරි බෙස් අනියාවෙරෙන වච්ච අල්ලහු මනාකුරල්වාකම නූනේ ඒ කියයේ ගල්ලො මනාකුරවා කමිකේ ඒ මිහුණ අනියාවරමු අදුවුන් න්න හගුරාම් කුරිකම ගාවියසෙස් මිහුන් තෙබෑමන අගුරම් කොෆය හගුරම කුරාහේ එකමක වලයා තාතතු එම අනියාවර වච්චි හමකොත වරෑජරුමන්නකුම් ශනාන්කවමින් අලාල්ල තාතිය අදුළ වෙරි වච්චි අනියාවරරි නොවච්ච අදුළ වෙරි වච්ච එහෙම මී අසු ගෙගුලජහ මී ගඩට දුවරක ොන්නවාන් අනියාවරි වගන්න නවාන් හැග්ක කරයගෙන ගන්න නවාන් මිගොතු ගමත්ඒක අන්න රුඩිය එරුඩි ඇස්ගෙන් අහරමෙන්ගේ නස්සුතක බාර ලිබේනී නස්සු දිිෆාකෝ මට්ටකා කුරාකත්ත අගිගතුක හගුරාම විසමි කරවෙෙන ඒ බාර හරමණ තිබිගෙන් දාතිී ඒයි මින්ගඩකී ස්තු
2: දෙ අගුම නිම්මාදමක කුරින් මේ අරුම වරබ්බඩ ෆාකරව ශේක්මෙන්හම මේ අරුමෙන්න්න රුලි ඇසකම වානම කොට්‍රෝල් කරාණ මෙහෙන්නේ දෙම් බයි ාර රුලි අන්න ඇසහුන්න මීහාය අයනකමද නස්ස කොට්‍රෝල් නුකරවේ හදත්තැඟ බාද හනත හදන්න තිහදත්තැඟ බාද එහෙම මේහුන්න කියනත්තෝ එපද පරාතක එහි තෙරවේදේනි සෑකගොල කොට්‍රෝ කරමට්ටක දීනුගක් කියනත ඒශාද බාපවන්
0: හද එන වශාගෙන් තිබේ මේහුන්ගේ මම බප්පකම වියස් එකවරින්කුම වියස් රහම තිරින්කම වියස් පුෘතම ඒනක හාලතු කොමිස්වරක දෙනගන්නම් අනගේ තවුල් වෙන වර් ගෙන පහර එහෙන් රුලියාසුන්න මීහකු රුලියයි කී කමිස් නේගි ඒනෑ දිමාල බුණවේ භාකාදී රුලි ගද වෙදානගේ තනක පුරි වරවර එක්ගියර මචන් ගාදන්න එහෙන්වීම ෘතම්කමක ඒනෑ වාහක දක්ක ඒනෑ මාමලත් කරම් බලාර ඒ මීහකු දෙනගතුන් නඟල ඩයිගනෝස් කොල්ලු නඟල කොංකා කමකතු මේ ගත රුලි ඇස්ක මුලින් විධාන හම තාකුන්තාවන ජයකමක සිංහත අධි හම ඒන ගාත රුලියන්න ජයකමක්කමග වෙසිදන්න එහෙන්වීම ඒන අය වර ගායි රහමත්තිරි ඒ නායන් හෙවදී මිහි ගොතු ඒන ගදාවඇතිරිය ගොතු ඒන ගුවන් කෝටද්දං ලේ මිහි ගොතුග ඒනෑ බිරුදක්කා මිහි ගොතුග ඒ ඉස්ලාහකරන්දා මෙහිගේ ජයනක බහින්නා හානය ගේතු එහෙන්වීම මේ අරබි විවාරාති වන ඉන්සාන් අබ්දුල් යහසාන් ಎಸ್ಸಾಂತರಿಕಮಗ ಅಳಕಿ ಇನ್ಸಾನ ಯಕ್ಮಾನಕಿ ಹೇಕುಕ್ಕಂತ ಕೊರಿಂಜ ಮೀಯಕು ದಕ್ಕೆ ಲೋಬಿಸಾನ್ ರುಹೇನ ಎಹಮೀಮ ಐ ಗಾಯಕ್ ಕುಲ್ಲಾಫ ಗಾಯಕಮಾಯ ಕೀಗ ಮಿಸಾಲ ಕಸ್ಸಲಾಂ ಕುಲ್ಲಾಫ ಮೀಯನೆ ಗಾಯಕಂ ಬೇನುಕುರುಂ ವರಂ ಮುಹಿಮುಕಮೆ ಇಂಗೆತು ಎಹಮೀಮ ಏಗುತಂ ಏನ ಮೀ ಕೊಮ್ಮಿಸ್ವರಕ ಮಾತಿರಿವೀಮ ದಿಂಗ್ ಏನಾಯ ದೀನು ಹುರಿ ಕಂತತ್ತ ಮಿಸಾಲ ಕದ್ದಿಮ ಅವನ್ ಮಿಂಗೆ ವಾಹಕ ಇವಾದತ್ತು ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕುರ್ಮೆ ಕ್ಯಾವರಿಗೆ ಸವಾಬ ಧರ್ಮೆ ಹುರಿ ಕಮಿಕ್ಕ ಮಿಕಂಕಮುಗ ವಾಹಕ ದಕ್ಕಾದಿಂಗಿ ನಮ್ಮ ಏ ಕೀಗ ಏನ ಎಳನಿ ಏನಗ ಅದುವಾಗಿ ಕಿಬ್ಯಾಂಗ್ ಬದಲ್ ಇಫ್ಮೋಗುತ್ತ ದೀನ್ ಹುದ್ದುಕುರಾ ಮಿಂಬರಿಗೆ ಕಮಿಕ್ ಕುರುವೆ ನೆತಿಗೆ ಮಿಸಾಲಕ ಕೋಟದ್ದಾಂಗೆ ಬಜಿಹೇಕ ಫ್ಯಾಸಾಯನ್ನೆ ನೋಣಿ ವಕೀಲಕ್ಕೆ ಬೇನು ಏಕಮಟ್ಟ ಕಾಸುಗುತ್ತೆನ್ನೆ ಏಮ್ ಏನಾಯ ಏಕಂ ದೀನ್ ಹುದ್ದುಕುರಾ ಗಾನೂಣಿ ಇಮುಗೆ ತೆರೆ ಕುರುವೇನೆ ಗೊತ್ತ ಕಿಯಾಲ್ ದಿನ ಸ್ವಾರಿಗೆ ರುಳಿ ಮಾತಿರುವುದಾನ ಏ ರುಳಿ ಅನ್ನ ವಗುತ್ತ ಏನ ಬೇನು ಅನ್ನ ಏಕಂ ವಗುತ್ತ ನಿಮೆ ಏನಮೆಸ್ ಏನೇ ಕಂತಕ್ಕೆ ನುವೆ ನಿಮ್ಮೆ ನುವೆ ನಿಮೆ ನೆಗೆತ ಏಮ್ ವಿಮ ಅವನು ಹಿತುಂ ಏನಾಯ ಅವರ ಬಡ ಗಾಯಕಮೆ ಓರ್ತು ಹಾಮ ಎಹಿಮ್ಮೆ ಏನಾಯ ವಾಹಕ ದಕ್ಕ ಮೀಹಕಿ ಏನ ಗಬೂ ಕುರಾ ಏನ ಎಮಿಯಕ ಎಹತರಾಮ್ ಕುರಾ ಎಮೀಹಿಕ್ ಬಸ್ ತಿಮಣ್ಣ ಅಹಂ ಜಿಹೇನ ಕಮ ಗಬೂ ಕುರಾ ಮೀಹ ಕಮಗೆ ಹೆದುಮಕಿ ವರ ಮಹಿಮ ಕೊಮ್ಮೆ ಕೊಮ್ಮೆ ಮಿಸಾಲ ಕನ್ವಸ್ ತನ್ನ ಮೀಹ ಕಾಸ್ ಏನ ವಾಹಕ ಋಷಿಯಂ ವರ ಬುಡ ನೂರು ಹೊಂತಿರಿಕ ಇತುರು ಇತರ ಗೋಸ ಕಲ್ಲಿತಿ ಕಿ ತಿಮಣ್ಣ ವಾಹಕ ಅನ್ನ ಹಿಂಗೇತ ಏ ಮೀ ಇರುಳಿಯಾಸನ್ನ ಮೀಹಕು ಮ್ಯಾತಿರು ಕುರ್ಮಟ್ಟಕ ಏನ ಹಮೇ ಕುರ್ಮಟ್ಟ ಕಮಸೆ ಕುರಾ ಅವಣಿತು
1: ಏಕಮಕು ಹಿಂಗಾ ಬಲಾಶೆ ಮೀ ಮೀ ಮೀ ಮಿ ಕಮುಗ ದೆಂಗಾರಮಣ್ಣ ಕುರವೇನಿ ಕೊಂಕಮೆತ್ತೋ ಬಲಾದ ಏಮ ಏರು ಅಣಕಾಯ ಹೊಸಾ ಸ್ವಾನ ಮೀನಾಯ ಸಹರಂಗೆ ಹೊಸಾಸ್ ತಕಾಶೋರ್ತ ಹುರಿ ಕಮೆಕ್ಕಮ ಗಬೂಲ್ ಕೊಫಿಕಂ ಬಲಾಗೆಂ ಫಿಕಂ ಅಮ ಯಾಯಕುಗ ದೆಂಗ್ ಮಸಕೆ ಕುರಂಜಹೇನಿ ಏನಗ ಫಿಕುರು ಎಹೆನ್ ದಿಮಾಲಕಂ ಬದಲು ಕುರ ಏನಗ ಏನೆಯ ತುಹುಮತು ತಕ್ಕುರು ಮೆನ್ನು ಮೇಹಾರು ಮೀ ತೀ ಅಮಿ ತಿಮಣ್ಣಯ ಗುಳೆ ಕಮೆ ತೀ ತಿ ತಿ ತಿ ಫರಾತು ಕುರಿ ಕಮಿಕೆ ನೋಡಿ ತಿಮಣ್ಣಯ ತಿಕಮಕ್ಕ ಮಸೂಲುವ ಕಣ್ಣು ಜಹೇನೆ ತೀ ಮೀ ತಿ ಫರಾತು ಅಮಿಲ್ಯ ಕುರಿ ಕಮಿಕೆ ಕ್ಯಾ ತುಹುಮತು ತಕ್ಕುರುಮುಗ ಬದಲುಗ ಏನಗ ಫಿಕುರು ಬದಲು ಕೊಲ್ಲಂ ಗೆಂದಾಣಿ ಹಲ್ಲು ತಕ್ಕೆಂ ಹೋದುಮಟ್ಟಕ ಬಹುಸೆ ಕುರುಮ ಏ ಹಲ್ಲು ತಂ ಹೋದುಮಟ್ಟಕ ಮಸಕೆ ಕುರುಮ ವಾಹಕ ದೆಕ್ಕು ಬದಲು ಕೊಲ್ಲೆ ವಿಧಾನ ಹಮಯ ಆಯಕುಗ ಅರುಣ್ ಮೆ ಕುರಿಂದ ಕ್ಯಾಫಿಂಗ್ ರುಳಿ ಆಮಾಯ್ ಕಲ ಮೀ ಹೋಮೋಣ ತಂಗಿ ತುರುವಗೆ ಮಿದಾತಿಯು ಹೆಮೇಮ ಮ್ಯಾತಿರಿ ಕೊಲ್ಲುವು ಮಟ್ಟಕ ಅಸ್ಲುಗ ಮೀ ಮುಹುಲತೆ ದಿನ ಏಯ್ ವರ ಮುಹಿಮ್ಮು ಕಮೆ ಅರುಣ್ ಹೆಂಗೇನದೆ ಮೀ ನಬಿಯ ಸಲಹ ಅಲೈಹಿ ಸಲ್ಲಮಗೆ ಎಂಗ್ ಇರುಷಾದು ಒಣ್ಣಾಣೆ ಹಣು ಹುಣ್ಣ ಮೀ ರುಳಿ ಅತು ವಿದ್ಯ ಕಮವಾಣಮ ಫಲ್ಯಸ್ಕುತು ಹಣು ಹುರ್ಮಕ್ಕೆ ಇವೆಸ್ ಹಮ ಇಕ್ಕಲ ಗೊತ್ತ ಮೀ ಮೀ ಲೇ ಎ ಹೂಣು ವಿ ಹೂಣುವುಂ ಮ್ಯಾತಿರಿ ಕೊಲ್ಲು ಮಟ್ಟಕ ಕುರವೇಣೆ ಕಮಿಂಗ್ ದೆನ್ ಅಣೆಕ್ಕಮಕ್ಕಿ ಅಸ್ಲುಗ ಮೀ ಮೀ ಮೀ ಶಕ್ಸಿ ಕಮಿಗ್ ಗೊತ್ತಂ ಎ ಕಣ್ಣ ಹದ ಹುರಿ ಹಾ ಎಮ್ ಎಮ್ ಎಸ್ ಮಿ ಕಮುಗ ಬ್ಯಾವೆರಿವಾಣೆ ಕಮುಗ ಎಹು ಸಾಸಿಂಗ್ ಏನೇ ಅಲ್ಲಿ ಬಿಗೆಂದಿಯೋ ಹಂಗ ಮಿಸಾಲಕ್ಕ ಮಸಕ್ಕತ್ತುಗ ತೆರೆಗ ಸುರುಳಿ ಹೆಣ್ಣ ಕಾಲ ಕಮೆದ್ದೀಮ ಗಾರ ಹೆದಂತಿ ಹುರಿ ಹಾ ಎಮ್ ಎಮ್ ಎಸ್ ಬ್ಯಾವೆರಿವೆಗೆ ಮಿ ಕಮ್ ಹಲ್ಲು ಕುರಾಣಿ ಕೀನ ಕುಂತೋ ಬಲಂ ಏರಂಗ ಹುಸಾಸ್ ಕುರವೇನೆ ಅತಿಮಣ್ಣ ಮಿ ಕಾಲ ಕಮೆ ದಿಮಾವಿಯಸ್ ಎಮ್ ಎಮ್ ಎಗ್ ಎಮ್ ಎಸ್ ಮಿ ಕಮುಗ ಎಬ ಮೀ ಎಹಿ ತೆರಿಕಂ ಎಬ ಫೋರು ಕೊದ್ದಿ ಏಮ ಎಯಿ ಮೀ ಕ್ಯಾರಿಗತಿ ಬೇ ಮಿಹು ವರಬಡ ವಿಸ್ನಂಜೆ ಹೇನೆ ಏನೆ ಕುರವೇನೆ ಹುಸಾಸೆ ಕಂ ರುಳಿಯಣ್ಣ ಮೀಹಾಯ ಕುರವೇನೆ ಹುಸಾಸೆ ಕಂ ಅಳು ಮೀ ಸಮಾಲುವ ಮಿ ಜಹನಿ ಮ್ಯಾಗಡು ಮೀ ಮೀ ಮೀ ಮಧು ಕಂತತ್ತಹ ಕಂ ವಿವಾಹಕ್ಕೆ ಮೀ ರುಳಿ ಕಂಟ್ರೋಲ್ ಕುರಾಯರು ಮಿ ಫೃತಂ ಕಮಕ್ಕಿ ರುಳಿ ಅಣ್ಣ ಜೆಹೇ ಕಮಿಗ್ಗ ರುಳಿ ಅವಮಕಿ ಮಸಲೆ ಎನ್ನು ಏಕಮುಖ ಏಗವೆಸ್ ಇಫಾಟ್ಟೆನ್ ಜೆಹೇ ಮಿಂಗಟೆ ಇನ್ನ ದೇವಣ ಕಮಕಿ ರುಳಿ ಅಣ್ಣ ನುಜೆಹೇ ಕಮಿಗ್ಗ ರುಳಿ ಹಾಸಿಗೆ ನುವಾಣೆ ಖಾ ಏಮ ಏತಿಯಸ್ ಕಂಟ್ರೋಲ್ ಕುರನ್ ಜೆಹೇ ಏಕಮಕು ಮೀ ದಿರುಳು ಮುಗ ಹಾತುಗೆ ತೆರೆಗ ಏ ಕಂಟ್ರೋಲ್ ಕುರ ದಸ್ಕೊಫ ನೆಮ್ಮೀ ಹಾಯ ಹಮ ಮೀ ಹಿಸಾಸ್ ಅಣ್ಣಾಣೆ ಅಮ ಅಳಗೊಂಡು ಮೆನ್ನೆ ದೆಂಗ್ ಕ್ಯಾರಿಗತಿವೆ ಮೀ ಹುಣ್ಣೆ ಮಡು ಮಡು ಎನೆಯ ಬ್ಯಾವೆರಿ ವೆಗೆನ್ ಹಲ್ಲೆಂಗ್ ಹೋದು ಮಟ್ಟಕ ಮಸಕ್ಕೆ ಕುರಾಣಿ ಮಡುಮಡು ಮಡುಮಡು ಮಡುಮಡು ಮೀತ್ ಕಂಟ್ರೋಲ್ ವಾಣ್ ಏ ಮೀಗೆ ಮಿಕಮಂಗ್ ಒಯ್ ಎಮ್ಮೆ ಮುಹಿಮ್ಮು ಹಲ್ಲಕಿ ಶೇಖ್ ವಿದಾಳು ವಿಫದೈಂ ಕೆತ್ತೆರಿಕ ಅಳೋಣಮೆ ರೋದೈ ಮಿಸಾಲಕ ಕೆತ್ತೆರಿಕ ಮಿ ದಸ್ಕುರಣಿ ರೋದೈಂ ಕೆತ್ತೆರಿಕಂ ದಸ್ಕುರ ಇರುಗ ಹಮ ಶೇಖ ವಿದಾಳು ವಿ ಗೊತ ಬಾಜಾರ್ ಮತಿಗ ಮಿ ಅಣ್ಣ ರುಳಿ ಫೃತ ಮದ್ದು ಹುರುಳಿ ಅತುವೆದಾಣ್ ಏಕಮಕು ರೋದೆ ಶೇತಿ ಮಣ್ಣ ಮಿಹಿರಿ ತಿಮಣ್ಣ ಮೀಹುಣ್ಣಕಾ ಜುವಾಬೆ ನುಕುರಾನಮೆ ಕಿಯಾಫಾ ಏನ ಹುಟ್ಟಾದಾಫಿಕ ಮವ್ವಾ ನಮ ಎಯ್ ಎದುವಹು ಕೊಮ್ಮೆ ವೆಸ್ ಮಿಂಬರೆಂ ಹಾಸಿಲ್ವಾಣ್ ಅನಿಕ್ಕ ದೇವಣ ದುವಹು ವೆಸ್ ಹಮ ರುಡಿಯಾಯಮ ಏನ ಹಿಫಾ ಅಟ್ಟಾದಾಫಿಕ ಮವ್ವಾ ನಮ ಎ ಕಂಟ್ರೋಲ್ ಕುರೆವೆ ಮಿಗೊತಂ ಮಡುಮಡು ಮಡುಮಡು ಮಡುಮಡು ಗೊಸ್ ಏನೆ ಕೀವೆಸ್ ರುಡಿಯನ್ನ ಹಿಂದುಗ ಕಂಟ್ರೋಲ್ ಕುರೆವೆ ಮೀಹಿಗೆ ಗೊತ್ತುಗ ವೆಗೆಂದಾಣೆ ಹೆಮ ಎ ತಮ್ರೀನು ದೇವೆನ್ ದೇಹೇನೆ ಹಮ ಆಳುಗೊಂಡ್ ಮೆಂಗ್ ಕಾರಿಗತಿ ಬೇ ಮೀಹುಗ ಬರ್ತದೆ
2: ಅದೇ ಮರಬ್ಬಡ ಶುಕ್ರ ಹೆಂಗ ತಳಗೊಂಡ್ಮೆಣ್ಣ ಹಿಂಗೆ ಮಿದಿಯೈ ರುಳಿ ಅಸ್ ಅಣ್ಣ ಹಿಂದುಗ ಅವನ ಮೆಂಗ ಆಮೇಲೆ ನಕ್ಸತ ಕಂಟ್ರೋಲ್ ಕೂರಾಣ ಗೊತ್ತ ಅದೇ ಅಳಗೊಂಡ್ಮೆಣ್ಣ ಮೀಹಕ್ಕೆ ರುಳಿಯ ಸೋರ್ ಕಮಗ ಫೆಣಿಜ್ಯ ಕಮಗ ವಾಣಮ ಏನ ಇಟ್ಟಕ ಏ ಎಹಸಾಸ್ ಮಾಡ್ಕೊದ್ದಿ ಏಕಂ ಫಿಣಿಕೊದ್ದಿನ ಮಟ್ಟಕ ಅಳಗೊಂಡ್ ಮೆಂಗ ಕಂತಪುರಂ ವೇಗ ದೀನಿಗೆ ಶ್ರಾತ ಹೋಗೈತೇನೆ ದೆಬೆ ಫುಣ್ಣವ ಸೊರಬ್ಬಡ ಶುಕ್ರಿಯ ಡಾಕ್ಟರ್ ಅರ್ಸದುಲ್ಲಾ ಅಲಿ ಅದಿ ಅಶೇ ಅಹಮದ್ ಫಹಮದ್ ಇದೆ ಅದು ಅಳಗೊಂಡ್ ಉಮೇದ್ ಕುರಣಿ ಮಿಹಫ್ತಾಗ್ ಇಸ್ತಾಬ್ದಿರೋ ಪ್ರೋಗ್ರಾಮ್ ಗಸ್ತಿ ಬೇಫುಣ್ಣ ಅಘೋರಿ ಮೌಲೋ ಮಾತಕ್ಕೆ ಗಿನಸ್ತೆ ವೆಜ್ಜಕಮ ಅದೇ ರುಳಿ ಇನ್ಸಾನಾಗೆ ಫಿತುರಿ ಸಿಫೈ ಮಿ ಸಿಫೈ ಆ ಬೇಹೆಗೊತು ದೀನುಗ ದೆಕೆಗ ಅತಿ ದೀನುಗ ಅಗಮಣ ದೆವ್ವ ಫಾ ರಿಷಾತ್ ತಿಬೇಫುಣ್ಣ ಹಿಸಾ ಕೊಲ್ಲವಣಕಮ ಉಮೇದ್ ಕುರಂ ಅಗಮಂಗ್ ಉಮೇದಕ್ಕೆ ಇನ್ಶಾ ಅಲ್ಲಾಹ್ ಮೇನ ಹಫ್ತಾವೆಸ್ ಇಸ್ಲಾಮ್ದಿರೋಮ್ಗೆ ಎಹಂ ಪ್ರೋಗ್ರಾಮಿಗೆ ತಿಬೇಫುಣ್ಣ ಫಾದಾ ಹೊರಿ ತಫಾತು ಎಹಂ ಮಬೂಕಾಗಿಂಗ್ ಬದ್ದದ ಕುರಂ على سبحانك اللهم وبحمدك اشهد ان لا اله الا انت استغفرك واتوب اليك وصلى الله وسلم على نبينا محمد وعلى اله وصحبه وسلم والسلام عليكم ورحمه الله وبركاته

0: දීනී හේලුම් තෙරිකන් ඉතුරු කොද්දන නුවදිහමි හට්ස් දීනු ගයාඩු
1: වැඩින් පති හො පහෙච්චහි මේ දීනු ගයාඩු
2: අවුදුවිල්ල හිමින ශෛතෝනිර් රජී